බෑකමුන් මි අලාය රක්කාතෙරිකන් දෙවුන් එදි ඉබ රස්කලාන්ගේ හදරතුගා දන්නවමු. අළමින්ගෙවෙරි රස්කලාකො අළමින් හඳාන්න තිජ්ජනම නුවත ගස් දෙෙන් නැති අළමින්න කුරෙක්කුර විජ්ජනම අළමින්න ඔකෝබෑන් නුදෙව්වා ෆාන්දේ. අළමින්ගෙවෙරි රස්කලාකො අළමින්ගෙ කුරින් ඉස්වේදිය මීහුන්න උෆුළුම ජෙස්සවි ෆද බුරකමින් අළමින්න උෆුළුම නුජස්සවා ෆාන්දේ. අළමින්ගෙවෙරි රස්කලාකො අළමින්න එකමක කුලදානවිගෙන් නුවාකමින් උෆුළුම අළමින්න නුජස්සවා ෆාන්දේ. අදි අළමින්න අෆූ කුරව්වා ෆාන්දේ. අදි අළමින්න ෆාෆ ෆුස්සවා ෆාන්දේ. අදි අළමින්න රහ්මෙන් ලව්වා ෆාන්දේ. ඉබ රස්කලාන්ගේ අළමින්ගේ එහී තෙරිවන් තරස්කලාන්ගේ ෆහිකාෆිරුවගෙන්වා මීස්තකුන්ගේ මච්චා අළමින්න නස්රු දෙව්වා ෆාන්දේ. මි අලාගේ වෙරි රස්කලාකො මි අලායා මි අලාගේ මෑම්බෆෑන්ගේ ෆාෆ ෆුස්සවා ෆාන්දේ. අදි මි අලා කුඩ ඉරු බලා බොඩුකුරි ෆදෑන් එදෙ මීහුන්න රහ්මෙන් ලව්වා ෆාන්දේ. අදි මුමින් ෆිරිහෙන්තකුන්නා මුමින් අංහෙන්තකුන්නා මුස්ලිම් ෆිරිහෙන්තකුන්නා මුස්ලිම් අංහෙන්තකුන්නා එබෑ මීහුන්ගේ තෙරෙන් දිරි තිබීන්නා මරුවෙ ගොස්ෆාවා මීහුන්න ෆාෆ ෆුස්සවා ෆාන්දේ. මි අලාගෙ වෙරි රස්කලාකො මි අලාය ෆාෆ ෆුස්සවා ෆාන්දේ. අදි මි අලාය රහ්මෙන් ලව්වා ෆාන්දේ. අදි ඉබරස්කලාන්ගේ දෙන වොඩිකෙන් වාහා ෆාෆතකකුන් දුරුකොත් දෙව්වා ෆාන්දේ. අදි එම්මෙ ඉස්සෙව්වන්ත දීරතිවන්ත කලාගේ ඉබරස්කලාන්ගේ ඉබරස්කලාන්ගේ රහ්මෙන් ලෙව්වුමුගා මතිවෙරිවෙ වොඩිකෙන් වාරස්කලාන්ගේ. අදි ෆාෆ ෆුස්සෙවුමුගාවෙස් මතිවෙරිවෙ වොඩිකෙන් වාරස්කලාන්ගේ. අදි අළමින් මිල්කුවගෙන් වනී අල්ලාහ. අදි අළමින් එඹුරි දාහුරී එකලාගේ හදරත එවස් බාරි අදි කුලදානකමෙක් අල්ලාහා නුලයෙන්නුවේ. එකලාන්ගේ මතිවෙරිවෙ වොඩිකෙන්වා හයිබවන් තරස්කලාන්ගේ. අදි අළමින්නං අල්ලාහු ෆුදේ. අදි එකලාන්ගේ වකීලු කුරවේ එම්මෙ හෙයෝ රස්කලාන්ගේ. හද්දවා බොඩු කුරෙවි රස්කලාකො ඊමාංකමුගෙ ෆුරිහම සිහතෙක් අදි රිවති අඛලාකායෙකු ෆුරිහම ඊමාංකමෙක් අදි එකමෙක්ගෙ ෆහතුගා දින්නෙවුමා ෆුරිහම කාමියාබියෙක් අදි ඉබරස්කලාන්ගෙ හදරතුන් රහමතකා දුලහයොකමෙක් අදි ඉබරස්කලාන්ගෙ හදරතුන් ෆාෆ ෆුස්සෙවුමකා රුස්සවා වොඩිගතුමෙක්. මි අලාය දෙවුන් එදි ඉබරස්කලාන්ගෙ හදරතුගා හමකෂවරුන් මි අලා දන්නවමු. හද්දවා බොඩු කුරෙවි රස්කලාකො මි අලායටකා මි අලාගේ දීම් ෆුරිහමකුත් දෙව්වා ෆාන්දේ. අදි මි අලාගේ මච්ච ඉබරස්කලාන්ගේ නියමයි ෆුරිහමකුත් දෙව්වා ෆාන්දේ. අදි මි අලායකී ගින ගිනෑන් ශුකුරුකුරා අලකු කමුගා දව්වා ෆාන්දේ. හද්දවා බොඩු කුරෙවි රස්කලාකො ඉබරස්කලාන්ගේ මි අලා දුනියේගා ලෙහෙට්ටෙවිහා දුවහකු උරෙදුන්තකුන් දුරුහෙලිවුමුගෙ රහ්මැක් මි අලායල් ලව්වා ෆාන්දේ. අදි මි අලායා නොබෙහේ කන්තත්තකා නොබෙහි හුරුමුගෙ රහ්මැක් මි අලායල් ලව්වා ෆාන්දේ. අදි ඉබරස්කලාන්ගේ මි අලාය රුහිවොඩිකෙන්වා කන්තත්තක හයෝගොතුකා බෙලුමුගෙ තවෆියකු මි අලාය දෙව්වා ෆාන්දේ. හද්දවා බොඩුකුරෙ විරස්කලාකො අළමින්ගේ මුසීබතකී අළමින්ගේ දීනුගෙ කන්තත්තකුගා ජෙහේ මුසීබතෙක්කමුගා නුලව්වා ෆාන්දේ. අදි අළමින්න එම්මෙ බොඩුවාකමකී තුනියේගෙ කන්තත්තක්කමුගා නුලව්වා ෆාන්දේ. අදි අළමින්ගේ දෙනෙගතුමුගේ මින්වර කීවස් දුනියේගේ කන්තත්තක්කමුගා නුලව්වා ෆාන්දේ. අදි අළමින්න රහ්මු නුකුරා බයකු අළමින්ගේ මච්ච බාරුවෙරි නුකුරව්වා ෆාන්දේ. හැද්දවා බොඩු කුරෙවි රස්කලාකො අළමින්න කුරෙවිෆාවා ෆාෆතකු ගෙතෙරේ

එවස් ෆාෆයින් නුෆුස්සවා දූකොන්නුල වාෆාන්දේ. අධි අළමින් කම්බොඩුවේ හිතාමකුරා එවස්කමෙ ෆිලුවා නුදෙව්වා දූකොන්නුල වාෆාන්දේ. ආනම්තකුගෙවෙරි රස්කරාකු අළමින්ගේ දුනියයා ආහරතුගේ බේනුන්තකුගෙතෙරෙන් එවස් බේනුමෙ එකමුගා ඉබරස්කලාන්ගේ රුහිවොඩිගතුන් හිමිනිිෆාවා අධි අළමින්නං හියෝගොත්තං හිමිනිිෆාවා කමවා නම එකමින් අළමින්න ෆුද්දවා ෆසේහකුන් නුදෙව්වා දූකොන්නු ලව්වාෆාන්දේ. හද්දවා බොඩුකුර විරස් කලාකු කොම්මෙ හාස්කමකුන් සලාමෙක්කම අධි කොම්මෙ දතිකමකුන් නුකුමවේන මගකා අධි කොම්මෙ මුසීබතකුන් මිංජුවානේ ගොතේ මි අලායශා එම්මෙ හා මුස්ලිම්තකුන්නල් ලව්වාෆාන්දේ. හද්දවා බොඩුකුර විරස් කලාකො සිරරා ෆාලුගා ඉබරස් කලාගිය බිරුවතිවුමා රුළි අන්න වගුතුකයා හිංහම ජෙහේ වගුතු හක්කු ගොතුකා කන්තක්කුරුමුගේ හිකමතා විස්නුමා ෆකීරු හාලුකයා ෆුදුන්තෙරිකමුගේ හාලුගා හරදු කුඩකුරුමුගේ විස්නුම් මි අලාය මින්වරු කොද්දෙවුන් එදි හම කරවරුම් මි අලා ඉබරස් කලාග හදරතුගා දන්නවමු. හද්දවා බොඩුකොර විරස් කලාකො මි අලාගේ උම්මීදු කඩුවානු ලව්වාෆාන්දේ. අධි මි අලා එදේ කන්තත්ත මි අලාය වාසිල් කොද්දෙව්වාෆාන්දේ. අධි දුෂ්මනුන්ගේ නුරක්කලුම් මි අලා සලාමෙක් කොද්දෙව්වාෆාන්දේ. අධි මි අලායටකා මි අලාගේ කන්තත්තන් ඉස්ලාහ කොද්දෙව්වාෆාන්දේ. හද්දවා බොඩුකුර විරස් කලාකො ඉබරස් කලාගේ මින්වරු කුරෙව්වුම ෆහු එකමකර රුහුමුගේ වාගිවෙරිකන් දෙව්වුන් එදි හමකරවරුම් මි අලා ඉබරස් කලාගේ හදරතුගා දන්නවමු. අධි මි අලා අනියාවෙරිවුමුන්නා මි අලායන් අනියායි ලිවුමුන්නා ඉබරස් කලාගේ නුෆුස්සවා ෆාෆයි කුරුමුන් රක්කාතෙරි කොද්දෙව්වුන් එදි මි අලා ඉබරස් කලාගේ හදරතුගා දන්නවමු. හද්දවා බොඩුකුර විරස් කලාකො අලමින්නා ඉබරස් කලාගේ රස්කම්ෆුළන් උරෙදුමා දෙමෙදු උරස් අලනිවි මින්වර ඉබරස් කලාගේ හදරත අලමින් බිරුවෙති කුරව්වාෆාන්දේ. අධි ඉවරස් කලාගේ සුවරුගයන් අලමින් වාසිලු කොද්දෙනිවි මින්වර ඉබරස් කලාගේ හදරත අලමින් කියමන් තෙරි කුරව්වාෆාන්දේ. අධි දුනියයා ආහිරතුගේ මුසීබාතකකී අලමින්ගේ කුරිමතීගා කමකන්නුවා මින්වර අලමින්ගේ ඊමාංකං ගදකොද්දෙව්වාෆාන්දේ. හද්දවා බොඩුකුර විරස් කලාකො මි අලායන් හෙෝ විස්නුන් ඉල්හාම් කොද්දෙව්වාෆාන්දේ. අධි මි අලාගේ නෆ්සුගෙනු බෑකමුන් මි අලා සලාමෙක් කොද්දෙව්වාෆාන්දේ. හද්දවා බොඩුකුර විරස් කලාකො මි අලායන් ඒගේ සබබුන් අසාබුනු ලිබේන හලාලු තකෙතින් රිස්කු දෙව්වාෆාන්දේ. අධි මි අලාය දෙව්වෙ රිස්කුග සබබුන් මි අලාය හිංහම ජහුන් දෙව්වාෆාන්දේ. අලමින්ගේ වෙරිරස් කලාකො අලමින්ගේ ෆාෆතකා අලමින්ගේ කන්තත්තකුගා හද්දු ෆහනලා දියුමුගෙකු අලමින්න ෆුස්සවාෆාන්දේ. අධි අලමින්ගේ ෆෑතිලත සාබිතු කොද්දෙව්වාෆාන්දේ. අධි කාෆිරුවගෙන්වා මීස්තකුන්ගේ මච්ච අලමින්න නස්රු දෙව්වාෆාන්දේ. අලමින්ගේ වෙරිරස් කලාකො අලමින්න අලමින්ගේ ෆාෆත ෆුස්සවා දෙව්වාන්දේ. අධි ඊමාංකම්මතී තිබෙ මිදුනියේ දූකොෆ්ෆාවා අලමින්ගේ අහ්තකුන්ගේ ෆාෆවෙස් ෆුස්සවා දෙව්වාෆාන්දේ. ඊමාම් විමීහුන්ගේ මච්ච අලමින්ගේ හිත්තකුගා හසදවෙරිකමෙ කිලඹුකමෙ නුලව්වාෆාන්දේ. අලමින්ගේ වෙරිරස් කලාකො හම කරවරුන් ඉබරස් කලාගේ එම්මෙ ඕගාවන්ත රහීමුවන්තරස් කලාංග. අලමින්ගේ වෙරිරස් කලාකො ඉබරස් කලාංග හදරතුන් අලමින්න රහ්මෙන් ලව්වාෆාන්දේ. අධි අලමින්ගේ කංකමුගා අලමින්නන් හියෝ විස්නුමා හියෝගෙ දක්කවාෆාන්දේ. අලමින්ගේ වෙරිරස් කලාකො දුනියේගා හයොකන්
അതി ആഖിറത്തുകാവസ്ഹയുകം അളമിന്നദ്ദവാഫാന്ദേ അതി നറകാഗ അസാബും അളമിൻ ദിന്നവാഫാന്ദേ അളമിൻഗി വരി റസ്കലാകോ ഈമാവു മഗ്ഗവാലവ്വാ റസൂലകു തിയബാമീഹുംഗി വരി റസ്കലാംഗി അങ് ഈമാം വാഷേ ഗവാലവ്വാ അടു ഹമ കഷവറും അളമിൻ എഹീമു ദെംഫഹെ അളമിൻ ഈമാം വീമു അളമിൻഗി വരി റസ്കലാകു ഫഹെ അളമിന്ന അളമിൻഗി ഫാഫത ഫുസ്സവാ ദെവ്വാ ഫാന്ദേ അതി അളമിൻഗി കിബാൻ അളമിൻഗി കുത്ത അഫൂ കൊദ്ദെവ്വാ ഫാന്ദേ അതി ഹിയോലഫാ മീഹുന്നായകു അളമിൻ മറുഗണ്ണവാ ഫാന്ദേ അളമിൻഗി വെരി റസ്കലാകു ഇബറസ്കലാംഗി റസൂലുംഗി ദൂഫുളുമതിൻ അളമിന്നം ഇബറസ്കലാംഗി വാദുവെ ഒടികെം ഫാവാ കന്തത്ത അളമിന്ന ദെവ്വാ ഫാന്ദേ അതി ഖിയാമെദ്വഹും അളമിൻ നികമതി നുകുറവ്വാ ഫാന്ദേ ഹമകരവറും ഇബറസ്കലാംഗി വാദാ ഖിലാഫുവെ ഒടിയെ നുഗണ്ണവമു

එවරෙන් ගොවානෙත ඒ මාලිකුගෙ ෆානේ තිමම් මෙෙන් මරු ගෙන්ඩවුමක් කලේගෙ ෆානුගේ වෙරි රැස් කලාන්ගේ හදරත දන්නවා දෙවාශ. එ කලේගෙ ෆානු විදාළවානෙත හමකශවරුම් තිය බෑ මීහුන්නේ අජාවුගා දෙමිති බේනේ බයිකේ.

හමකෂවරුම් තිමන් රස්කලාන්ගේ තියබෑ මීහුන්න හක්කු දීන් ගෙනස් දෙවීමේ එහෙනෙක්කමක් තියබෑ මීහුන් කුරේ ගින මීහුම් වනී හක්කු දීන නුරුහේ බයකුකම්වේ.

එකලාංගේ අදි බිමුගාවෙස් ඉලාහකී එකලාංගේ එකලාංගේ හකීම් වන්ත මොළත් දෙනවඩිගම්වා රස්කලාංගේ.

වාහා තන්තනායි තකිච්චේ මිල්කුවේ බොඩිගෙන්වා රස්කලාන්ගේ මතිවරිවේ බොඩිගෙන්පී අධිකයාම බුම්ගේ වගුතු දෙන වඩිගතුම් වනී එකලාන්ගේ හදරතුගේ අධිතිය බෑ මීහුන් එඹුරි රුජුවා කුරවා හොෂී එකලාන්ගේ හදරතශේ.

අමකශවරුන් එවරෙන් හෙද දෙවී කාකුතෝ එවරෙන්නා කලේග ෆාන සුවාල ප්‍රවෑෆි නම එවරෙන් බුණානකං කශවර අබ්බෝහය ෆහෙ එවරෙන් හක්කුන් එක්කිබාවනී කොම්ෆදයකුම් හියේ.

0: දිරුවනී වෙස් අදි මරුගන්නවනී වෙස් හම එකලාංගේ එයි තියබෑමී හුන්ගේ වෙරි රස්කලාංගේ අදි තියබෑමී හුන්ගේ ඉස්වෙදිය කාබෆයින්ගේ වෙස් වෙරි රස්කලාංගේ
1: බල් හුම් ෆී ශක්කී යල්අබූන්
0: අදි කියෙත එවරෙන් ශක්කු කමෙක්ගා කුලෙ කුලෙ තිබේ

තිමන් රස්කලාන්ගේ කුඩ හිඳු කොළකන් අජාබු ෆිල්ලවා හුසීමෙ හමකශවරුන් තිය බෑ මීහුන්නේ කාෆිරුකමන් එඹුරි අන්නානේ බයකේ.

අධි කඩු එයොයි ගොත එබහී ඒ කඩු ඉරුවවෙවි ගොත හිමේෙන් කමායකු දූකොල්ල වාශ් හමකශවරුම් එවරෙන්නේ ගරගු කුරවානේ ලෂ්කරකි.

එවෙස් හිීතෙරියක අනෙන් එහි තෙරියක්ගෙ කිබැයින් එවෙස්කමි ෆුද්දා නොදවේනේ දුවහි අදි නස්රු ලිබේනේ බයකුකම් ගාවෙස් එවරෙන්ුවේ.

ගා වාහා තකෙච්ච එකලාංගෙ තිය බෑ මිහුන්නටකා خدمتෙර කොද්දෙවි එහුරිහා තකෙච්ච වනි එකලාංගෙ හදරතුන්නේ හම කෂවරුම් එකම් ගා ෆිකුර්කුරා බයක හෙකි තකෙ වාකං කෂවරේ.

දිරුළුම් මැනුයි එහෙන් දිරුළුමෙන් නැති තිමම්මෙන් දිරි තිබෙමුය අදි මරුවමුය අදි ජමා මෙනුයි තිමම්මෙන් හලාකෙන් නොකුරේ එකමාමෙදු එවරෙන්නක එවෙස් අල්මන් නුවේ එවරෙන්නේ හීකොරා බයකුකම්ගා මෙනුවී නුවේ.

0: කොම්මෙ නප්සකී වෙස් මරුග රහ ලිබිගන්නානේ එච්චිකෙ. අධි තිය බෑමී හුන් කුල අමල්තක තිය බෑමී හුන්න ෆුරිහම එජ්ජජා දෙව්වානකං කශවරී ගයාමැද්දුව හුන්නේ. ෆහෙ නරකයින් එක්කි බා කුරව්වා ස්වරුගය වෙද්දෙවි මීහා දන්නාශ. ෆහෙ එමීහකු නසී බ්ලිබිගෙන් ෆිකං කශවරේ. කෙහිවෙරිකම්ගේ වගුතී උපලෙද්දේ චික්කම්ගා මෙනුයි දුනියේගේ දිරිවුලුන් නුවේ.
1: අදමියගේ ප්‍රෝග්‍රම් ගල්ගොන් මේ බලාලේ රියාල් සොලෙහෙන් ෆොටුගේ තිස්ටේක හැදදිහ එවන බා මේ ස්තෝෆාර කුරුමගේ වාහක නංගනි ා මේ බාබ ගනස්තෙවාවා ෆොතුගේ අශාර සතයක හැද්දිහ දෙවන හදීස. හදීස් හොෂාලවා දෙවේ අල්ස්ටාස් අබ්දුරහමාන් හුසෙන් ශරහ බල්වා දෙවේ ඩොක්ට. සෞත්ලෝලි සොලෙහුග බගේචම ප්‍රෝග්‍රම් ොන්ත හුෂේලි අල්කොන් රොකය මුස්තු මේ හල බෙ හු ාවතුන්න මය ල්ලෝගේ මෙහ රහම මෙවර කරම දවා කරම සෝලෙහුග බගේචා මි ස්ථාගා ප්‍රෝග්‍රමකෑ කියරත් කරවියන්නක ස්පදල් කොම උම්මීද කරම වකිල. අස්සලාමු අලයිකුම්.

ඉස්සෙල්ලා එත ගෙති ඉබේ කලි නයි ගුලුනි ඉතුරු කලි ගෆානුගේ නුවර ෆුල් නේ මෙහෙන් බීරු ඉතුරු කලි ගෆානුගේ මොයිසෙත්තන් හිමනා බයන් කුරන් කුල දානහම එකක වෙස් නොයේ එකමක සියලත් ලිව්වා කොම් මේ වේකද කොම මේ බාබුගා බලතිව මෂූර් වෙගම්වා බයි මොයිසෙත් ගවාහක නංගනවා ෆාවේ මිගෙ මතින් අවර මෙම් බස් හිසාබ කර නංගන හුසීමය සලාමයි සලාමයි ලිවි ඉතුරු කලි ගෆානුගේ මොයිසෙත් වෙතරින් හඳු එක කලි ගෆානු ඉෂාරේ කුරේ බොන් දෙෆලියන් ඉරිගෙන් දියුම් වේ මෙවාහක මිසියලතක දෙවන බෑගා ඉස් වෙංගාජේ අදි මෙවාහකේ ඊ කීර්ති කුර්ආන්ගා වාරිද් වෙකින් බා වාහකේ මේ ෆහමල්ස් කියන් රහී කුරබාෆා වේ ඉක්තර බති සාඅතු වන් ශක්ල් ඝමර් වයින් යරෝ ආයතන් යුරිදු වයකූලු සිහරු මුස්තමිර් මෙ ආයතුගා ඉක්ලිගා මානයි ගියාමතුගේ වගුතු ගෑවිජේ හඳු ඉරිගෙන් ගාජ්ජ මේ ඉකාෆරුන්ගේ මීහුන් කොම්මෙ ෆද මොජ්ජසාත දුට්ට සෙමීහුන් බොනාහුරි ඒ දෙමිගෙන් වා සිහරිකම් ගේ අදි මෙවාකයක හදිස්තන් අල් බුඛාරි ව මුස්ලිම් වල් ඉමාම් අහමද් වල් බයහකි මෙවේ කලුන් එත ගොතකුන් රිවා කුරබතේ මෙවේ බේ කලුන් රිවා කුරබණි අසාබ් එකලුන් කුර වර ගින බේ කලුන් කිවෙයි නේ ඒ ත්‍රේග අදි ඉබ්නු අබී ṭාලිබින් අබ්දුල්ලාහ් ඉබ්නු මස්ඌදින් ජුබෛර් ඉබ්නු මුත්‍රිමි අනස් ඉබ්නු මාලිකින් අබ්දුල්ලාහ් ඉබ්නු අබ්බාසින් හුසයිෆත් ඉබ්නු යමානි මේ බේ කලුන් වේ මී අහර්මින්ගේ කව ඉතුරු නබී කලේ ගෆාන මෙනුවි එහෙන් නබී බේ කලේ කටක අහිකම නෝනේ فهي مواهكاي خلاصا يكي سلاما يسلو علبي تو رسول الله يفانو كفرو غاريو غا انو نيكو ولا شون هاي مي هون اس دنو افو وي كلي يفانو تدويري كم مچ معجزات دكواري اهر فين هاندو نيكن ديفلي كوربا بل واري ميهن دني ويرو هاندو هري دمين هاتن ارا في ايري يكي سود ويديري دين يسلو كلي يفانو غ ابلون اشارتي كوربون هاندو غي افلي هري تانغا هوتا اني فلي كليك هولنگا گوسوتي جي دوني مچ ما بيرغن ذاتي كوليورن ارا جي මෙබැමින් වර බිරුගණකින් ඉහුරි ගොතන් හද්දවාටේ කියා හලේ දවයකින් පුවේ දින් අනික ඉෂාරතේ කුරෙබුම් ඉහුරි පදයන් බෙජේ එක ඉක්වාන් හදිස් කුරෙ වියේති බැමින් මිකවන් හිකවාතේ එ මිහුන් ඉර්කලක තිබා දන්නවා පුවේ එක ඉක්වාන් මිරේති හෙද්දෙවි වර බොරු සිහරකේ අබු ජහුල් ඉදිපම් නෙවියේ සිහරෙ වියාවස් දුවස් කොලකුන් එයිදා නෑවේ ඒකි තන්තාගාවි දතු රෙලින් අන්නේරු එ මිහුන තියකන්ත ෆෙනොන කම් ගාවි ජීයා යකි සිහරෙ නෝනේ එහෙන්න තියයි ahrmenge lo machan ekani fyonu gati kam ga bu mes kri gem be em be dia i sehre ke dem be ami ho migo balanti ba tantanun ada tur wedin ekan ta fyonu kam ga khabar dinu mon ne fuve em bes vedani ta e ka jifan ge sehre ki ma dur bes fena za tu dem yem ba sehre ke selam ay sulu ali bi itur ke jifan mo jaita we train itur ke jifan ge ingiji pur ta dem tun kod la fingera itur ke jifan ge barkatun e fen ginam wie miya sa be kajun kure nuhanu gina be kajun riwa kure biwaha ke ke මිකමකි එපහරකු දෙපහරකු හිංකමෙන් නොනේ හිතන් මේ පහරකු ඒ ත්‍රේන් තබු කොංග්‍රාමයේ දතුරු පුරුගා මිකන් තන් හිංගවාග මිසියරත් ගාවස් නංගනේ හිංගාජේ එහෙම් බෙස් එතන් එත පහරකු එකන් තන් හිකමන් එතන් එත ගොතකුන් රිවාගින් බේ සලාමයි සලු ඇලිබි ඉතුරු කෙලි ගෆානු මොයිසෙත් ඒ ත්‍රේන් දාලි මදු කායිස් කොලකුන් නොහන ගින මියුණක් කෑ බන්බොඩුවා මගුන් බරකා ලිබුන් බියේ මිකන් තන් හන්දක කොන්නේ වීරු හිංකවතයි එකන් හිංගෙත්තු ගවාගත බරගින අසහාබේ කෙනු ඉක්මෙන් රිවාගින් බේ ابو ايوب الانصاري غفان ريوا كرباتيت من كلي غفان اذ رسول الله غفان راي ابو بكر غفان راي دي بكلنا فديا فريكولين ادوا كدافا ادي بكلنا دنيم اي تي كولون اذ كلي غفان ستيك اديا ميونا بن بولوا دين كان دي بي ميفد واغتن اصاب بكلم كر عبد الرحمن بن ابي بكر سلامت بن الاكوع ابو هريره عمر بن الخطاب انس بن مالك ميفد ايت بكلا كربا كربا رضي الله عنهم سلام عليه صلى الله عليه بيتر كلي غفان معجزات وترين ඉතුරු කලි ගෆානයි වකිවම ගමච්ච කදුරු රුකු හිකි ඔරිගන්දේ රුයින් බේ ෆහේ ජාබිර් බුන් අබ්දුල්ලාහ් ගෆාන් රිවා කුරබතේ මස්ජිදුන් නබවීගේ මච්ච හදාපා වනි කදුරු රුකු ඔරි කොලජයාගින් ඒගේ මච්ච රේ ඉතුරු කලි ගෆාන් මින්බර් කොල හෙජම්ගේ කුරීගා හුත්වායි බිදාල් වනි බියා හුන්නවනි ඒතරෙන් වකි ඔරිගන්දිගා හිෆාටවාගින් නෙවේ මින්බරින් හද්දවා ඒ මින්බරු මතින් හුත්වා බිදාල් වාන් ෆිට්ටියමුන් ඒ ඔරිගන්ඩුන් රුයිමුගේ අඩේ ෆාලුවේ මොලි මිස්කිසන් ඉබ්බෑ විය එකමට්ටකා මිස්තකුන්ගේ රුයින් ඉතුරු විය رسول الله يغفر حديث كوري بي اي اوريغانو ايرونينتي من كاي غفانا اي واكيو مو گمچتاي اي كادي گا كيونو ذكرا اي واكيو جيكمتي مهن حديث كورا با اي اوريغانو منبر وي دارو گا بالو جبا في مي و صحابين گي ات بي كلي ريوا كوري بي واكي كي سلام عليه صلى الله عليه وسلم اترو كلي غفان معجزات تو تيرين بل ميون كلي گ فسيا كوري ماي بوريتي بوريتي افات جيجين وا ميون اكم فيل اف ماي بي فه اوحد ان گرا ماي دو گا قتارت بنو نعمان گي لوفلا دنيا جيفا ඒ දුනි දමගතුන් කලි ගෆාන් කොතාවෙ මැච්චෙන් එලෝපුරු වෙට්ටිපා ඔබා රංගල කුරබා ෆසිය කුරේ විවාහක ඉසු ඉංගාජේ අබු කතාතු ගෆානුගේ කන්දරාගේ නාරේ ජීපාවුලි දුන්නේන් හම ලුස්සාද බාපා ෆුමේ දෙබුමුන් කුල්ලියක ලේහිෆි බන්දු ෆසිය වෙජේ ඉබ්නු මුලාඉබිල් අසින්නතේ කියේ මිහක ඉස්තිස්ගාබල් ජීගින් ඉතුර කලි ගෆාන් ගරිය මිහක ෆනුයිමා බිමතින් වෙලිමුවරෙන් නංගවාෆා දෙවීමා ගෙගොස්කින් එයෆින් අලාගින් බොම් ෆෙරුන් කුල්ලියකන් හින් ෆසිය වෙජේ අලි ගෆානුගේ ලෝෆරුන් කුල්ලියක රමතුගේ ආජාස්කම්පුල් ෆසිය

0: ගොත් වාහක හයිබරු හංග්‍රාමයක වාහකයග ඉසු හිංගාජයේ අදි මිනුවවෙස් එතන් එත කමෙන් එතන් එත තිදවරින් එකමයි දිවාගින් වේ සලාමයි සොල්ලි ඉතුරකෙක් පාන්ග මොයිසත විතරයින් ගස් ගහාගේ එකෙක් පානයි වාහක දෙක්කමයි අදි කියවන් තිරවුම් විය ෆය ගස් ගහාගේ එකෙක් පානයි වාහක දක්ක කෙක් පාන්ග රසූල්කමන් හැකිවේ කියවන් ගතුමගේ වාහකයි තාබිඊය බේකලුම් කර බරක් ගින බේකලුම් බරක් ගින අස්හාබ බේකලුම් එකමයි දිවා කුරබා වාහකයි ඒතිරේග අමර් ගිෆානයි අදි ගිෆානයි අබ්දුල්ලාහ ඉබ්නු අබ්බාස් ගිෆානයි ආයිෂත් ගිෆානයි අබ්දුල්ලාහ ඉබ්නු මස්ඌද් ගිෆානයි අබ්දුල්ලාහ ඉබ්නු උමර් ගිෆානයි අබ්දුල්ලාහ ඉබ්නු ජාබිර් ගිෆානයි උසාමත් ඉබ්නු සයිද් ගිෆානයි අනස් ඉබ්නු මාලික් ගිෆානයි යඋලා ඉබ්නු මුර්රත් ගිෆානයි අදි මිනුන් එත බේකලින් වේ මිගොතුන් එකමි එතන් එත ෆහරක එත ගොතකුන් හිගි කමිකන් එගේ ඒගොතවෙ තේ මිඩියා වාහක වේ බය හගියයි بزرائي درامي اي متين بكلم عبد الله بن عمر وكيف بين دواك ربته سلاما صلى الله عليه النبي كي يفهم قال يوغا اخر من دترك متي غا بانيكو ام منزل غا اترك كي يفهم وداك بانيكو بدوي مي غواس اترك كي يفهم اي بدل كلوم امي هاي اسلام دين غوا كل دكيما امي ها دنو افيه كي يفهم تي دكوا وا اخفل مچن هكي دي اچي كي كواي تو مين دنم اترك كي يفهم اي وادي كي كاي غا هوري سمرت غا كان اشاره كوري بوم اي غاس موتكون جويگين موت دمم اس اترك كي يفهم كورمت فلان هوتي شاه කියාවේ එබදුවින්ගේ මිහාව සහාද කියා ඉස්ලාමෙජේ දෙන් එගස් ඉහුර්තන රුජුවව මං අමුරු කුරෙබුන් ආයපදෙන් ගජේ මිෆද වාගතකන් ඉෂාරේ කුරබා අල් ඉමාම් අල් බෝසීරි ගිෆාන බුර්දාගා කීවා පාවේ ජාඅත් ලි දඅවතිහි අල් අෂ්ජාර සාජිදතන් තම්ෂි ඉලෛහි අලා සාගින් බිලා ඝදමි බරයදත් ඉබ්නු අල් හුසයිබ් කිබයින් බසර් රිවා කුරබතේ සලාමයි සලාවාදී ඉතු රසූලෝ ඉෆාන ගරිහු ගා බදුවින්ගේ මිහ කුදෙන්නේවියේ كيفانتي من آياتي دكوا واك فولغ ماچ كوم اس معجزات دكوار يكيفان حديث كوري بي كاي ادني كوم معجزات هي مي فنها تكيتكي كلا اكون تكم هكي دي معجزات كي يكلي دي نبي ام رنگلي مين فن غس تي ويدال واغ تن هكي دي في بي اتي من امام ودا حسيم حديث كوري بي كاي غس ايغو غا تو رسول الله يفان اي ويدال وي بن بلا تي مي كلي غس مين هم بنم مي غس دي ات دفار لكي جي افريگ موت دامن اس تر كي يفان كورمتي فلان مت شاهد كي افي دين إتركة إغفان أمر كريبهم إهورتنا رجوع إجي دين إبادوي كالي إسلام إجي بخارياء مسلم عبد الله بن مسعود كمين جوا كربتي إكا إغفان بدار وي سلاما صلى الله عليه وإتو رسول الله إغفان قروان كيوا بدار وي جنين يارفر إهما غيري إتركة إغفان إشارة كريبيما جوستي جين موتا دمام غاية غهت من كإغفان دانما إغس آس جنين كرمتي إكا إغفان رسول كمان هكي دينير سلامات صلى الله عليه وسلم إترك الإغفان معجزات وترين قصقها قصاء هيلة إترك الإغفان ومجد السلام كلهم بيه مارس كلان رسول لبي جابر بن سمرت كبير مسلم رواك ربطي سلامات صلى الله عليه وسلم رسول الإغفان حديث كلي بيه تمن كلي إغفان نبي كما يجب فنو ويونو مجي كريغا تمن كلي إغفان السلام كلا هيلة تمن كلي إغفان دينو لأجن بامي مهارك إغفان نغنوه الترمذي والدارمي والحاكم متين بيكلون علي غفان وكبير دوا كرباته إكا جغفان ودار بيت من كالي غفان سلامة صلى الله عليه ونبي كالي غفان وغاليه وغا هنگا منغس إدواك مكاك ربيرا نكتيم إتور إكا جغفان آي دماء وكم هيليكا آي كم غهيك إكا جغفان السلام كره إكا جغفان آي دماء إفا السلام عليك يا رسول الله مفلين ندن وغاكا آي هيليكا آي بدل نوية
1: دينو غادو مغنستني كيرت رسول آغ سيرت
0: عائش دفان كيبان دي واگين بي رسول الله يفان حديث كوري بي سلام دي جبريل يفان رسول كماگين تمن كاي يفان اي بدل كوري بي دوو تمن كاي يفان اتن امبري وداگين يرو السلام عليك يا رسول الله يا ندنوا غاكاي هليكاي بدلين وي سلام عليه الصلاه والسلام يترك كاي يفان معجزات وترين هيلتن كاي يفان اتل فرغا تسبيح كيم وي ميكنت خبرتن هري حديث تكي مشهور وگين با صحه حديث تكي ඒතින් බදුර හංග්‍රාමයේ දුවගා ඉතුරුක ජිගපානු කාෆරුනායි ජිමායන් එල්ලෙවි හිලත ඒක ජිගපානුගේ ඇච්චේ පුරුගා තස්පියා කී වාහක මිසියරතුගා ඉස්ව හිඟාජේ එනෝනස් මිකවකී හිතම් මේ ෆහරකු හිතම් මේ ගොතක දිමාවි කමකේ හැම එපදෙන් කාතකිත ඉතුරුක ජිගපානුගේ ඇප්පුරුගා තස්පියා කියුම්ගේ ඛබර් තකීවස් වර ගින ගෙගතුන් දිවාගින් බා වාහකී කෙව සලාමයි සලාලිවි ඉතුරුක ජිගපානු මොයිසයිත ගෙතරින් ජමල් ඒක ජිගපාන සයිදක කියමන්ති රුමයි بكر إكا يغفانا سيدة كلاماي حماراي فلاي مسلاي ضب إكا يغفاناي واق ديكم بيه مين كومي واق يكي إتا غتكم رواه مشهور بكم با واق تيكي ميترين أنس بن مالك يغفانو يكي بين الإمام أحمد رواه كوري بي مواح كوي إكا يغفان ودارو بي أنصارية بيكالن كوري إيج ميهم فين غفلان جنگولي جمال مياه جي مبعميهم أيس إتو رسول الله يغفانو غاليه غا تيبكم واق دكم غس مي جمال مياه واق دنو أفوه ඉතුරු කෙරෙහිවන් කොබාතිය ජමල් දක්කා බලාතේ හදිස් කුර බාපා තෙදේ වඩාගින් එමිහුන්ගේ ඒ ජමල් ඔය බගීචය අභිද වඩාගින් ඒ ජමදායි දිමාය වඩා ගන්නවා පිටෙමු මෙමිහුන් දන්නවතේ වඩා නුගන්නවතේ ඒකේ මොය කුත්තායකේ එක්කහලෙ අගුණ මෙන් වර බිරුගනේ හදිස් කුර වියේසිම කජිකපානකන් ඒ කිබයකුන් එවිස් ෆරවාජනේතේ මෙන් හදිස් කුර බමුන් ඒ කාරිය වඩා ගන්නවා නිකන් ඒ ජමල් තෙලිගේ ගතුන් වාගන් කඩාජාගින් දෙපා ඇස් ඉතුරු කෙරෙහිවන් කිර්මත් ෆුල්ගා බඬු මතියා ජස්සා එත ෆාරක බෝතිලිකොන් නගා හදාන් ෆරාෆිය ඉතුරුකේ ඉවන් ඒගේ නේපතුගේ දෙකිබයින් හිප්පා නංගවා එමි උනායි හවල් කුරේ බොන් කියවන් තිරවේ රමත වෙජ්ජේ আদি ඒගේ මස්සකතුගා ඒ ඉෂායිෆ් මේ එතංගා තිබේ අසබ් එකෙන් දෙන්නේ වී ඒ මාරස් කියන් රසූල් ආයේවේ ඒ ජමජකි බුද්ධියන් නොය ජනවාරි කේ එවස් කජි ගෆානන් ඒ හිසාබ කියවන් තිරවේ සයිද කුරණී එහෙන් බීරු අවගුන් මේ බුද්ධි හුරි වී හුමස් කජි ගෆාන සයිද කුලම හග කම් ගා ෆිනේ হাদিস කුරේ වී එවස් ආදම් ගේ දරියකු අනින් ආදම් ගේ දරියක සයිද කුලම එකටි ගෙන් බා කම නොනෙවේ මීහකු මීහක සයිද කුලවම තිමං කජි ගෆානු අමරු කුරබානේ නම අඹි මීහා ෆිරි මීහා සයිද කුලවම අමරු කුරබීම වේ ඉබ්නු අසාකිරු ඉබ්නු මන්සූරුගේ කිබයින් දිවා කුරවේ සලාමයි සලාලි ඉතුරු කජි ගෆාන ඛයබරුගේ ගනිමයින් බොඩාගේ කළු හිමාරින් ඉතුරු කජි ගෆානායි වාහක දෙකියේ මී හිමාර කජි ගෆානු යෆූරේ විදාලුවේ නන්දෙවිය සලාමයි සලාලි ඉතුරු කජි ගෆානු හොද්දොම් බේනු ෆුලවා මීහුන් හොද්දොම් මිහමාර ෆොනු වාකම් ගාවියේ ফাই এহিমার গস এমি হেগে গে দর্গা তুমন টকদি ফাই এমি হাকু নুগু তুম বজুন ইশারা কো ফাই মিহিমার ইতুরকে ইফানাই ওয়াহক দেকি ফুরতম এহিমার কে ইফান ফাওয়াম পুরু দু ওয়াক্ত গে এই ফাহকুম ওয়াহক দেকি কাম ইগিয়ে নেতে একমক ইতুরকে ইফান বিদালু আকম মে কামে কুরানি এ বাস ফুরত ফাহম ওয়েগিন কুরা ফা দেইনে লব্বে কি এসু ইপে ইতুরকে ইফান গে আরিহুগা বাস দিনি ওয়াহক ই মাশহুর ওয়াহক কে ইবনু খালাওয়ে ইবনু বাসে লব্বকি হাসতে কাগে মচ্চন হা হাকাই দিমেদ গিনা আর দুনিয়া গা উড়ে ইচকে দেপিলা হুনানি ইকি ইকচ গরে ইকি দেব বাকি ওকিনে নোনে কুড গিফি কুরানি সারিস দুহং এদ্দু হয়ে মা গিফি কুলং আদি এভরেস মাদে দুহাকু দেবিরে ইচ নোনে ইয়াগুল মুতারজিম ইহুগে দিহিন লব্বকি মুগরিকম গা কুরা তরজমা এই কুরিকম গা নুনি নফনে ইতুরু একে গফান গা আরিহু গা লব্বু ওয়াহক দক্কা শাহাদিকি ওয়াহক নঙ্গনওয়া දිවෙහින් කුර ඉහුගේ දන්න බේකේ අරයි බහුන් ඉකලවාපාවා මවුලූද කවස් දිවෙහින් කියනී මුගොරි මවුලූදේ අවරින්ගේ උමරුන් තේර අහරුගා එ මවුලූද කියවීමේ එයි අවරින් අඩෝ මීදුව කියවාංගොස් අවරමින්ගේ එදුල් අෂේඛුල් හාෆිස් ඉබ්‍රාහීම් අඛුල් ගාදී මුසා බදුරුද්දීන් කයිගෆාන් ගරිහුගා හුරීරුගේ රහිමහුල්ලා අලිෆා සලාමයි සලාලිවි ඉතුරු කයිගෆානායි ලබ්බ වාහ දක්කා ශහාදිකියා එකම සබම් බනි ඉස්ලාම් වංහාගේ අරබීන් කුර මීහ ඉස්ලාම් වී වාහක بايهقي طبراني الحاكم ابن عدي الدار قطني ميمي بيكلون ابن عمر كمان جواك ربتي رضي الله عنه سلام عليه صلى الله عليه يترك الإقفان معجزات وترين يترك الإقفان قد عافل تقو سيدا كما إجابهم قد أوسكم بيه ميترين إتن إتن كم جواهك مسيرتك إسمهن جاجيه عدي بس إترين أنصبون مالك رواك ربا واحك بيه يكا الإقفان بداويت من كا الإقفان قد ماك ونا أم سليم سلامائے صلی اللہ علیہ وسلم ایتو رسول اللہ اکفان کو علیہ وسلم دن نبی اے مہرس کلیان رسول آئے وے کہ اکفان کے خادم انسو گئے ہیں ہیو دعا فلے کود دے بارے وے مہنگ ہم دن نے ہمان حدیث کرو بائی فی ہے حد دعا بڑھ کرے رس کلیا کو ہے اے ناگے مدلائی درین گنا کرو با ادھی دیبا تک تیگا برکہ اللہ باندے وے انسو گئے فانو ادھال وے مہرس کلیان گندی بنا میں اہورین کے مدہ گنا ویگن بے ادھی اہورین کے درین آئی درین کے درین آئی مہار ستے کے اکن عدد وے سلامائے صلی اللہ علیہ وسلم اترو کے اگفان عبد الرحمن ابن عوف کے فانا برکائے دیو مدعا کرے بیئے اکر اگفان اوہارے گئن تاریکہ مدعا بہے انو ایر تیبے ہتر امی کمجن کرے کمے بے کمجن کن اڈی حاس دینار بیئے اکر اگفان افہرا حیثتے کا جمجائی ایگا ہوری ہریا مدرہ اکوگا صدقہ تدبی واقعی اس مشہور واقعی کے معاویت کے فانا برکن دیو مدعا کرے بیئے ادعا فلو کے برکاتن اکر اگفان خلیفہ کن دیبنے سعود بن ابی وقاس کے دعا اجاب کرے بیئے دعا فلو کرے بیئے ইফাকু কে ইফানকান ইজাব নুকরবা দুআয়ে নুকরবে আবু গাসালাত কে ফানাই দিমায়ং ইদুয়া কাদিস কুরে বিয়ে কা ইফান কে মোনাই হামাই ইস্তর সিয়াম কুরবান দেবে ইকে ইফান হাদ্দি আহর ওয়েগিন আহার বি ইরবেস ফানার আহর ওয়ে কুজি কে কা দে সালাম আলাইহি সাল্লাল্লাহু আলাইহি ইতুর কে ইফান কে জামানু গা নুয়ে হরি ইতং ইতক কামে ফাহম ওয়ানে কামে খবর কুরবা ফা ওয়ানি কো ইকে ইফান এ খবর কুরে বি গোতং ইবিস তাফাতে নেত বিফা হরি কান্ত তো গি গিনা কামি ইকে ইফান কে বাস ফুল কে তেদু কাম মাচে মুজাত কে দর্জা গা ওয়া কাম কে মিবনি বাওয়াত কে কান্ত তকি নোহানু গিনা কান্ত তে কে এ তিরেং ইতং ইতক কামি গি ওয়া কা মিস ইয়াল তুগা ইসমিং গা জে হুজাইব তুফানু ইকিবেন দি ওয়াগিন বে সালাম আলাইহি সাল্লাল্লাহু আলাইহি ইতু রাসূল ইফানু ආර්මේගේ තිරියත්‍ය දෙවඩයන් හුන්නවා ඉතුරු එක ඉගපාන එදුව එහුන්නේ ඉතරම් පට්ටෝයගින් ගියාමත දාඳින් හිඟාන් හුරිහා බොඩති බිරුවේරි කන් හුරි පිටුන්තගේ වාහකෝ දෙකිවිය ඒතිරෙන් හදාන් හුරි මීයක හදාන් හුරි ඉච්චෙන් හදාන් හුරි ජීව හඳා නෙතුනු මියෙක් හඳා නෙතුනු එච්චෙන් හඳා නෙතිජේ අහුරිම අසා වේකලුම් කුය ඉතිබේ ඉතිබේ වේකලුම් මිකන්ත රංගල ජන ලබානචේ ඒතිරින් අහුරින් හඳා නෙතිවාහුරි හුරියා කන්තබිස් එකමෙන් හැම වුමුන් රංගල දන්න රට්ටිසකු දතුරු කප්පා ආශ්‍රෝණී මා හඳාම් වේ එංගේ පදෙන් එංගි හඳාම් වේ දේ ඉලා ආඛිරි මා පාල් ඉස්ලාම්න ගදකන් දිවි නසුරු දිවි දීන් කුරියරානේ වාහක් ෆ්ලයි මක්කා යයි බෛතුල් මග්දිසයි යමන් කරයයි ශාම් කරයයි ඉරාක් කරයයි ඉස්ලාම්න ෆතාවේ හිෆේනේ වාහක් ෆ්ලයි අම්න අමාංකම් බොඩුවකින් ගොස් හයරතුන් එකනි නුකුන්න අංහනා මක්කායන් අයිස් තෝෆකුක්ගෙන් දානේ වාහක් ෆ්ලයි මදීනායයි හංගුරාම් වෙවේන වාහක් ෆ්ලයි ඛයබර් ෆතාවානේ වාහක් ෆ්ලයි ඉතුරුකේ ඉෆානුගේ උම්මතුගේ මීමුගේ මච්ච එතම් මිතන් හිවි ෆතාවේ දිවේනේ තනොස්කමුගේ වාහක් ෆ්ලයි කිස්රායයි ගයසුරුගේ ඛසානාතන් ඉස්ලාමුගේ මච්ච ෆතාවේ එමීහුන් එතකති බහා උලේනේ වාහක් ෆ්ලයි මිහුරිහා කංකවකි ඉතුරුකේ ඉෆානු එකංකම් වොම්ගේ කුරීගා ඛබර් දෙබා ඒ ඛබර් දෙබි ගොතන් එකංකම් හිඟා ෆෙනිදිය කංකම සලාමයි සලවලි විතුර කේ ගෆාන් මොයිසෙත් විතරින් එක ගෆාන් මිස්තකුන්ගේ නුබෑකම රක්කාතිරි කුරබාපාවකම් වේවි වෙයි ඉතුර කේ ගෆාන් නබීකම දාවා කුරබා ඉස්ලාම් දීන ගවාදි වුම මක්කාගා එන්නේ ඉදොස්තෝගේ යයි আদি මදීනාය බඩාගින් එකී එක චකන් එමෙහා අරබින් යමච්චන් හමද දෙබ්බ දෙබ්බා හුන්නේ ඉදොස්තෝගා එක ගෆාන්ගේ දුස්මිනුන් ගින කමයි එමීහුන් එක ගෆාන් කුරාන් උලේ කන්තත්තකයි මිසියරත්ගා ඉස්වෙංගාජේ එකමක එවරියාක මකුම්මේ මාරස් කලංග කලිගෆාන් රකාතිල් කුරබා කලිගෆාන් රසූල්කන් අදා කුරබා ඉස්ලාම් දීන් ෆුරියම කුරබා අහමද් දානින් කලිගෆානුගේ එම්මහ අදාව ඇතිරින් නුබෑකම කලිගෆාන ෆුද්දවාපා හුන්නේ කම යුස් මොජ්ජාතිකම් ගා ෆුදේහා කම කිය ඔන යොන බබ් බබ් ෆී ශමායිලිහි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් මී සලාමයි සලාලි වි ඉතුරු කලිගෆාන් රිස්වෆුල් තකයි ඛුල්කුෆුගේ වාහක නංගේ බාවේ දන්නේ අරබරි හුස්තාහිරවන්ත මාරස් කලාංග සලාමයි සලාලි වි අහුර මින්ගේ නබියායක් දුනියයි ආඛිරතුගේ ෆුරියම කමයි මෑකන් දෙබ්බාපා වනි එක ඉගෆානුගේ කුරීගාවස් අදි ඒගේ ෆව්ගාවස් අනික කර නොදෙබ්බා මින්බර කටෙ අහුර මෙ මිබාබුගා එක ඉගෆානුගේ රිවෙච්ච විගින්වා සියෆුල් තකයි මෑ විගින්වා ඛුල්කුෆුල් තකයි ෆුරියම විගින්වා අද පිරිකමයි මිකංකම්ගේ තෙරින් කුඩ වාහකොලේ දක්කා ෆුරියම ඒ දක්කා ෆුරි මිෆෙ බලා මිහාගේ දුනියයි ආඛිරතු එකංකම්ගා එමග මතින් හිඟා දීම නමෝනා එකංකම්ගා ෆුදේනේ මින්බර කටෙ මෙහිනි එවස් ඉස්ලාමකන් අධිකේත එවස් ඉන්සානකන් ඉතුරු කෙලි ගෆානු හිංගේ මග්මතින් එමග තබාවිගෙන් ගොස් මෙනුවී දුනියේග වියස් ආහිරතු වියස් බාජ්වර කමකයි හෙව කමකයි සලාමිකවෙන් නොජිබෙහුට්ට සලාමයි සොලවැල්ලිබ ඉතුරු කෙලි ගෆානු සියරතුන් ගස්තු කරවේ බේන මකීවිස් ඉතුරු කෙලි ගෆානු උළුවි ගොකොල්තකයි හොල්ගොපුලුත්තන් හොරිගොයි දෙන ඒ තබාවමේ එනුන් එහෙන්කමෙන් නොනෙවේ ඉතුරු කෙලි ගෆානු හජ්ජතුල් වදාවුගා උම්මතුගේ එම්මෙන්නම් එංගී බසුල්ගාවිස් වනී තිමන් කෙලි ගෆානු තිබෑ මීම් එතිරිය දූකුරුබාෆා මේ වඩාගන්නවා දෙකමකි ඒ දෙකමුගා තිබෑ මීහුන් හිපට්ටෑගෙන් තිබේ හිඳක් තිබෑ මීහුන් ගෙල්ලි නොදානේ දෙකමකේ එයි කිතාබුල්ලාහි වසුන්නති මෑරුස් කෙලෑන් ෆොතයි තිමන් කෙලි ගෆානු උළුවි ගොතායේ එක කෙලි ගෆානු හදීස් කුරේ විෆොතකි ඉකී ගුරුවානේ එක කෙලි ගෆානු උළුවි ගොයිකොලතන් ඉංගේ ඉල්මකි හදීස් ඉල්මයි සියරතුගේ ඉල්මේ කීර්ති කුරාන කී මිස්තකුන්ගේ මෙදුගා දුනියයි ආඛිරතු එකන්තන් හිංගාම් වී බොරු කානුනෙ ෆැහිමි කානුනු කිතම් මෙවරකන් හීයස් මිස්තකුන් අමිල්ල අමිල්ලියන් උලේ උලුන් තවුගා එමිහුන්ගේ ඛුල්ගුතන් හේකොක් උලුන් රිවෙත් ක්‍රෝම්ගේ ෆරාතුන් ඉතුරු එක ඉගෆාන තබාවි එක ඉගෆාන හිංගේ මගොන් නොහිඟා හා හිඳකු එමිහුන්ගේ එකන්තන් හැමජි බාජ්වීර් කමායි සලාමති නාන්න හොට්ටේ මිහින් වේ කිතාබුල්ලාහි වසුන්නතියේ මිහින් හදීස් කුරෙවි සුම්මාගම් දෙන්ෆේ දන්නේ ආදම් දරින්ගා හුන්න කීරිති මෝරිත් කමයි ෆුරිහම් කවගේ ඛසීලත බෙහි මනි දෙබය කරේ ඒතරෙන් එබයි දිලිහුරුම්ග ضرورتුන් නයි තබීඅතුක ෆරාතුන් එමීහායන් ඇස්වැව ضرورت තිරිකන් තත්තකේ අනේ බයි දීනුග ෆරාතුන් එමීහාග මැච්ච නියාක බුද්ධි එකම බාදීගෙන් එමීහා මසකේ කොන් එමීහාගේ නෆ්සු එමැච්චන් හානාගින් හොදා කන්තතේ කේ ෆේ මීහායන් හම්දායි මදා හදිවි එමීහා කජාංග රස් කම්ෆ්ලයි කුත්තම් බෙ දුනියායි ආඛිරතුගා මීහාය බාජිර් කන් ජිබෙනි ෆහම් මිබුනි බෑනේ ෆුරතමෙන් අහරමෙන් මිනංගේ බයි එකංකන් ජීවිතතුම් ගා මීහාගේ එබ්ස් ඉක්තියාරකයි හොදාගත මෙ නැති මීහා දිපාවා මා එකන්තතකේ එයි හෙදිහුරි හර්ගණ්ඩායි සූරාගි රිවිත්කමයි බුද්ධි හැමෙන් හොරුමයි ෆහොංගි තනස්කමයි දූපසේ කමයි හිසතව ගදකමයි ගුණන්තව බාරුද කමයි හෙදිෆෙලි උන් ෆසේ කමයි නසබ්ගේ මෑක් කමයි උෆෙදුන කෝමිගේ මොල් කමයි විහා බොඩුයි රටකයි බින්ගණ්ඩිගේ මෑක් කමයි මිෆද කන්තතකේ আদি দিলিহুরুমগা জরুরতুন নিয়াকুরা কন্তত মিয়া ইলাহি গোহানে এই কাবে নিদা ফেরানলা উরুমগ তনাস কমে মি মিহা কঙ্কমি একঙ্কল লিবিগতুমগা মিহাগি ইখতিয়ার কাই হোদাগত মে নেতস মিকঙ্কল লিবিহুরি ফুরিহা মিনাকুং এমিহাই মা মিহুকম গাবে এমিহায়ং আনিকুং কমে হিতা কিয়মন তিরিওমান নিয়াকুরা কন্ততেই কি ದಿವನಿಯ ಮಿಬುಣಿ ಇಖ್ತಿಯಾರ್ ಇಬಿ ಹುರುಮಾಯಿ ಏಕು ಮಸಕ್ಕೆ ಕುಂ ಹೋದ ಬೇಕಿ ದೆಂಗ್ ಹುರಿ ಮಸಿರಿ ಮಾಯ ಖುಲ್ಗು ತಗೆ ಏಯಿ ದೀಮರಿ ಕಮಾಯಿ ಇಲ್ಮರಿ ಕಮಾಯಿ ಹಿಲ್ಮರಿ ಕಮಾಯಿ ಕೆತ್ತಿರಿ ಕಮಾಯಿ ಸುಕುರ್ ಕುಳವಮಾಯಿ ಅದುಲ್ ವಿರಿ ಕಮಾಯಿ ತವಾದೋ ವಿರಿ ಕಮಾಯಿ ಅಫು ಕುಳವಮಾಯಿ ಶಹವಾನಿ ಅಕಂತಕ ಇದುರು ರಕ್ಕಾ ತಿರುವಮಾಯಿ ದೀರತಿ ಕಮಾಯಿ ಹಿಬ್ಬರುಗದ ಕಮಾಯಿ ಲದುವಿತ್ ಕಮಾಯಿ ಅಬುರ್ವಿರಿ ಕಮಾಯಿ ಹನುಹುರುಮಾಯಿ ಲಸ್ ಲಹುಂ ಕಂತ ಕುಳವಮಾಯಿ ಮಡಮೊಳಿ ಕಮಾಯಿ ರಹಮತ್ತಿರಿ ಕಮಾಯಿ ಅದಬ್ಬಿರಿ ಕಮಾಯಿ ಏಕು ಉಳುಮ್ಗೆ ರಿವೆತಿ ಕಮಾಯಿ ಅದಿವೆಸ್ ಮಿಜಾತು ಏತ ಕಮಕಾಯಿ ಮಿ ಹುರಿಯಾ ಕಮೆಂಗ್ ಎಕ್ಕೊ ಬುಣೆಯ ಬಹಕಿ ಖುಲ್ ಗುಹೆ ಕಮೆ ಮಿ ಬುಣೆವನು ದೆಬಾಯ್ ಮೀಹಕ ಲಿಬಿ ಹುರಿ ಮಿಂಬರಕು ಎಮಿಹಾಯಿ ಫುರಿಹ ಮೀಹ ಕವ್ವೆ ಉಣಿವಿ ಮಿಂಬರಕು ಉಣಿ ಮೀಹಕ ಒಮೆ ಲಾಸಿಮ್ ಕಮಕೆ ಮೇತಿರೇ ಫುರ್ತಮಿಯ ಮಿನಂಗೆ ತೊಬಿಯಾತು ಕಂತತ್ತಗರಾಯಿ ಮಸಕ್ಕತ್ತು ಹೋದೆ ಮೈ ಬಿಗಿಂಬ ಎಮ್ಮೆ ಹಸೀಲ ಎತ್ತಕ ನಿಸ್ಬೆಕ್ಕು ಬದ ಹಿಂದುಗ ಸುಲಾಮಾಯಿ ಸುಲವಾಲಿವಿ ಇತುರು ಕೌ ರಸೂಲ್ ಇಫಾನ ಬುರೆ ಫುರಿಹಮ ಎಬ್ಬೆಸ್ ಇನ್ಸಾನಕು ಮೈ ದೇವತಾ ಹಿಂಗ ಹದ್ದವಾಫಾ ನೋಯೇ ಎ ಹುರಿಹಾ ಕಮೆ ಬನಿ ಎಮ್ಮೆ ಫುರಿಹಮ ಗೊತ್ತು ಇತುರು ಇಫಾನುಗ ಜಮಾವ ಎಬ್ಬೆ ಫೇ فهي انسان الكامل كي يترك كذي غفانه الامام البوصيري غفانون كذي غفان بردا كي وفا ايمني هما ديت تفلي اكرم بخلق نبي زانه خلق بالحسن مشتمل بالبشر متسم كالزهر في طرف والبدر في شرف والبحر في كرم والدهر في همم فهي يترك كذي غفان برسور فل ديت كماي بنوانت فل اكلي وكين هري فرا فري هما كان دنه ಫೈ ಇತು ಅಸಾಬೆ ಕಲಿಂಗ ಕಿವೇನ್ ಸಹಾಯ ಮಶೂರ್ ವೆಗಿಂಬ ಇತ ಮಗಕುನ್ ರಿವಾಗಿಂಬ ಇತ ಗಿನ ವಾಗತೈಕೆ ಇತುರ ಕಲಿಗ ಫಾನಿ ಕುಲೆ ಕೊಳು ಅಜಿ ರೈದ್ದಂ ಕುಲೆಗೆ ಬೇಕೈಕೆ ಲೋಫುಳುಗೆ ಕಳು ಕಳಿ ಫುಳು ತನವಸ್ ಕಮಾಯ ಕಳು ಕುಲೆ ಗದವೆಗಿಂಬ ಲೋಫುಳು ನುಹನು ರಿವಿತ್ ಕಮಾಯ ತನವಸ್ ವೆಗಿಂಬ ಹುದು ಕಳಿ ಫುಳುಗ ಕುಡ ರೈಕಮೆ ಹುರೇವೆ ಎಸ್ ವಿ ಫುಳು ರಿವಿತ್ ಫಾ ಇಷ್ಟ ಹಿಗಿನೇವೆ ಮೋನು ಫುಳು ಅಜಿವೆಗಿಂಬ ದಿಬ್ಮ ಫುಳು ಹಿಮದಿಗೆವೆ ನೇಫೆ ಫುಳುಗೆ ಕರಿ ಕೊಳು ಉಫುಜಿಗೆಂಬ ಏಕು ಕುಡ ಗುದು ಕಮೆ ಹುರೇವೆ ದೆ ಪಿಲಾ ಫುಳುಗೆ ಕುಲೆ ರಮ್ಮ ಫದೇವೆ ಮೆದು ದೆಪ್ಪುಳು ದೆಮೆದುಗ ಕೂಡ ಅತುರು ಕಮೆ ಹುರೇವೆ ಮೋನು ಫುಳು ಬಬ್ಬಿಫಾ ಸಾದು ವಿಜಯರೇಗ ಹಂದ ಪದೇವೆ ನಿಕ್ಕುರಿ ಫುಳು ತನವಹೇವೆ ತುಂಬಳಿ ಫುಳುಗೆ ಇಸ್ತರಿ ಬದೇವೆ ಮೇ ಫುಳಾಯಿ ಬಣ್ ಫುಳಾಯಿ ಹಮೆಯ ಬಣ್ ಫುಳು ಹಿಂದಿ ಮೇವತಿ ಫುಳು ತನವಸ್ ದಿಬ ವಿಫರಿ ಫುಳು ತನವಸ್ ಕರಿಕೋತ ಫಲ ಮುಜದ್ದಿ ಫುಳಾಯಿ ದೇ ಎದ್ದಿ ಫುಳು ಸುಮಂತರು ಹೇವ ದಿಮಾ ಕಳುವಾ ಮಸ್ ಫುಳಾಯಿ ದೇ ಕುಡ ಕಳುವಾ ಮಸ್ ಫುಳುಗ ರೀತಿಯವರ ಮಸ್ಕೊಳು ಹುರಿ ದೇ ಎತ್ತಿಲ ಫುಳಾಯಿ ದೇ ಫ್ಯಾತಿಲ ಫುಳು ತನವಸ್ ಮೇವತ್ ಫುಳು ಫರಾಗಿ ಫುಳ್ ಫುಳಾಯಿ ದಿಮೆದುಗ ಇಸ್ತರಿ ಕೊಳತ ತುಣಿ ಫಾ ಎ ಫುಳಾಫಾ ಅವ್ರ ಹಿಸಾಬು ಹಿಮ ಬೇಕಲಿಕೆ ಇಸ್ಕೊಳ ಫುಳು ಮೆದುವಿನ ಬೆಗಿಂ ಬೇ ಮಿಕಮ ಏಕು ದಿಗು ಕಮ ನಿಸ್ಬೆ ಬೇ ಮಿ ಹುಣ ಏಕು ಹಿಂಗೆ ವಿಯಸ್ ಫೆನ್ನಣಿ ಎ ಮಿ ಹುಣ ಇಬ್ಬರು ಬೆಗಿಂ ಬಾ ಕಮರೇವೆ ನೋತ ಮಿ ಹುಣ ಬರೆ ತಂಕೊಳೆ ದಿಗು ಕಮರೇವೆ ಇಸ್ತರಿ ಫುಳಾಯಿ ತುಂಬಳಿ ಫುಳಾಯಿ ಅದು ಎಹಂ ಬೆಸ್ ಇಸ್ತರಿ ಕೊಳತ ನುಹನು ರಿವೆತಿ ವೇ ತೇದು ಬೆಗಿಂ ಬೇ ಹಿನಿವರ್ಣ ಕುರಬಾಫಿಯ ಎಫೆನ್ನ ರಿವೆತಿ ಅಜಿ ದಪ್ಪಿಲಾ ಫುಳುಗೆ ಅಜಿ ಕಂ ಬಿದಾಲ ಬಿದುವರ್ ಫದೇವೆ ವಾಹಕುಳು ದಕ್ಕವಣೀನ ಇದೆ ಪಿಲಾ ಫುಳುಗೆ ಅಜಿಕಂ ಫಿನಿ ಫೆನಿ ಹುರೇವೆ ಕಂದ್ರಾ ಫುಳುಗ ಹೇವರ ಮಸ್ಕೊಳ ಹುರುಮಾಯಿ ಏಕು ನುಹನು ರಿವೆಚ್ಚೆವೆ ದೆದ್ದೊಳಿ ಫುಳು ಕುಡವೆ ಆಯಬೆ ನೋನೆ ನೋತ ಬೊಡುವೆ ಹುತುರೆ ನೋಮೆ ನೋಮೆಯ ಹರಿಕೊಳು ಹರ್ದ ಹಿಫೇಟಿಗೆಂಬ ಬೇಕರಿಕೆ ಬದ್ರಾಬು ಆಜಿಬ್ ವಿದಾಳುವೆ ರೈಕುಲಿಯಾಗಿ ಫೇರಾಮಿ ಗಾವ ಕಳು ಹುಳಿಯಗೆ ವೆರಿಯ ಕೊರಸೋದ ಇಫಾನ ಬುರೆ ರಿವೆಚ್ಚಿ ಅನಿಕ ಅವರಿಂಗ ನಮ್ಮ ದುವಾ ಹಾಕೊಂಡಿಕೆ ಮೇ ಅಬು ಹುರೈರ ಇಫಾನು ವಿದಾಳುವೆ ರಸೋದ ಇಫಾನ ಬುರೆ ರಿವೆಚ್ಚಿ ಎಬ್ಬೆ ಸಿಚ್ಚಿಂಗ್ ಅವರನ್ನಕು ದಿಗಿಫೆ ನೋಯೇವೆ ಏಕೆ ಇಫಾನುಗೆ ಮೋನು ಫುಳುಗ ಇರುಗೆ ಅಜಿಕಂ ಹಿಂಗಾ ಕಾಲೇವೆ ಹಿನಿವರ್ಣ ಕುರಬಾಫಿಯ ಬಿಂಗಣಂಗ್ ಅಜರಾಗಿಂದೇವೆ ಇಬ್ನು ಅಬಿ ಹಾಲತ್ಗೆ ಹದೀಸ್ಗಾ ಅನಿ ಕಜಿ ಇಫಾನುಗೆ ಮೋನು ಫುಳು ಸಾದು ವಿಜಯರೇಗ ಹಂಸಫದೈ ವಿಧ ವಿಧಾ ಹುರೇವೆ ಅಜಿ ಇಫಾನು ಇತುರ ಕಜಿ ಇಫಾನು ಶಿವಫುಳಾ ಮೆದುಗ ದಿಕ್ಕಿ ವಾಹಫುಳು ನಿಮ್ಮಫಾವಣಿ ಕುಲ್ಲಿ ಯಕಂ ಕಜಿ ಇಫಾನ್ ದಿಕೆ ಮೀಹಾ ಕಜಿ ಇಫಾನುಗೆ ಹಯವಂತ ಕಮಂ ಬಿರ್ವತಿ ವಾಣೇವೆ ಅಲಿ ಹುಗ ಉಳಿ ಜವಿಜ್ಯ ಮೀಹ ಕುಯ್ಯ ಕಜಿ ಇಫಾನ ಲೋಭಿ ವಾಣೇವೆ ಇಕಜಿ ಇಫಾನುಗೆ ಶಿವಫುಳು ಕಿಯಾ ಮೀಹ ಕುಯ್ಯ ಬುರಾಣಿ ಇಕಜಿ ಇಫಾನುಗೆ ಕುರಿಗಾವಿಸ್ ಅಲಿ ಫಹುಗಾವಿಸ್ ಇಫದ ಮಿಸಾಲಿ ನುದಿಕೆ ಕಮರೇವೆ ಸಲಾಮಾಯ ಸುಲಿ ಇತರ ಕೈ ಇಫಾನ್ ಹರಿಕೊಳ ಸಾಫ್ ಕಮಾಯಿ ವಸ್ಮೀರ್ ಕಮಾಯಿ ದಾಫದ್ ವಸ್ಮೀರ್ ಕಮಾಯಿ ಎಮಾಯಂಗ್ ಹರಿಕೊಳ ಖುನಿ ಮಿಜತಕಾಯಿ ಆಯ್ಬತಕುನ್ ತೋಹಿರ್ ವಿಗಿಂ ಮುಂದನ್ನೆ ಏಕಂ ಕಮ್ಗಾ ಮ್ಯಾರಿಸ್ ಕಲ್ಯಾಂಗ್ ಇಕಜ ಇಫಾನ್ ಖಾಸ ಕುರಬಾಫಾ ವನಿ ಎನೂಂಗ್ ಅನಿಂಗ್ ಇನ್ಸಾನಕು ಕಿಬಾಯಗ ಮೌಜೂದುಗೆ ನುವ ಇತ ಕಮಕಾಯಗಿನ್ನೆವೆ ಅದಿ ಕಮಾಯಿ ಏಕು ಇಕಜ ಇಫಾನ್ ಶರೀಅತ್ಗೆ ಸಾಫ್ ಕಮಾಯಿ ತಾಹಿರ್ ಕಮುಂಗ್ ಇಕಜ ಇಫಾನ್ ಫುರಿಯ ಮಲ್ಗಿಂ ವೇ ಬಾದ ಅಲೈಹಿ ಸುಲಾತ್ ವಸ್ಸಲಾಂ ಸಲಾಮಾಯ ಸುಲಿ ಇತರ ಕೈ ಇಫಾನ್ ಹದೀಸ್ ಕುರಿಬಿಯೇ بنية الدين دين بنايفا على النظافة تاهر كما يصاف كما يمتش أنا سكفانو كيبين رواقين بيب كجي كفانو بدال بيه سلامي صلى الله عليه إتو رسول الله كفانو كي قولغا إيه دواء وحبور مير وحيد دواء ما بحرقا غمكستوري إيقا أفرين بحي نغنم جابر بن عبد الله كفانو كيبين رواقين بيه سلامي صلى الله عليه إتو رسول الله كفانو تبن كجي كفانو كي كوتا فتوغا إيه دواء في رموا إبول بيس بيه تبن كجي كفانو إمان أتجفلو كي فيني كما يوسمير كان دوشيمه ಈವನಿ ಅತರ್ವಿಕ ಮೀಹೆಗೆ ದಬೆ ಹುಳುವಾಲಿ ಹೆನ್ನೆವೆ ಅದಿ ಇತ ಬೇಕರ ಕ್ರಿವಾಕುರ ಬಾಪ ವೇ ಸಲಾಮಾಯ ಸುಲವಾಲಿವಿ ಇತು ರಸೂಲ ಇಫಾನ್ ಹುಮದಿಗ್ಗ ಬೀಹಿ ವಲಯ ಗತಸ್ ನೋತ ನುಗತಸ್ ಅಬದಾಯಿ ಅಬದ್ ಇಕ ಇಫಾನ್ಗೆ ಅತ್ತಿಲ್ ಫುಳಾಯಿ ಹರಿಕೊಳು ಮೀರ್ವ ಸುಣ್ಣನಿ ಅರ ಅರೇವೆ mihakai musafat kurebias muli edwa emihi gatuga eva surev lakudinge bodga jafru visa fi ya dua mir wahun en kudina yu akurani ge al imam al bukhari jabir gufan ki en dua kur baba ve salama salaji nabi ke gufan magakun hingwa fa wadagin fi ya e mauga hifafa hunna mir wahun ke gufan wadagin fi kan rangalan ege have salama salaji bi itur ke gufan ge buddhi fur ge furiham kamai burakan danai fa ituruke de gifanun ge visnun ful ge tunu kamai du ful fasih kamai adi ituruke de gifanun ge emmeha kame bahatwa fa huri medwin kamai nikan kama visnafiya ikale gifanun ni mistakun kure emme buddhi veri emme hin aji ve gimba insaan kan rangalan igidane mistakun ge eter furu ge kantatakan ituruke de gifanun kure bi tadbir ge mol kamai amun ge machan ituruke de gifanun hin ge siyasat ge furiham kam ge macha visnun hin ga fmi ek ituruke de gifanun ge buddhi ful ehin emmeha insaanu nabure burawekin baakan sakka kaanuda ingidane mii adi ke jegfaanu faal kurebi nuhanu gina ilmu takai baraharu kurebi shari'ittau ge iturasewe mi huriha kamin ke jegfaanu e faal kureba dikki vi kurin iswediya ungeni wadagatu makai fwetta ke belde makai nudeye mi mikankama balaha visnaalaya fi hama komme mihakamme maaka bodu fikurta ke kurumaka nuda ke jegfaanu ke buddhi fulai visnum fulai fahumverikan huri ehin emmeha insaanu nabure matiwe dajjaya gaakan ingidane Selama ini selalu alibi itu kerana Irfan itu kurmat pulu kat tiba emi hukum kuraha kami dekodagan no apa dah? Fahap pulu kat tiba emi hukum kuraha kami dekodagan no tiba. Umul muminin Aisyah Irfan riba kurubat ya selama ini selalu alibi itu kerana Irfan aji tantangga takit dekodagan no apa dah? Anjir tantangga abis dekodagan no tiba. Itu kabar aku Irfan ini zamanuga Arabing terega emme baru itu kama masyur begin huri rukana tiba kiai fahudawana hippo agin gadai odagat tiba. Mirukana taki minagi gadapat kama ihure ehnien kibaki be birum adukam gina ginaen enaage bakertan hipage makkaage rabbeeruga ule miike rattireen arahule ni wala madunne edduhak mina ule tangandan itur rasulullah ifana balaage nukuma odaage ne vije arihuga hunnevi abubakur gefane den minaya ibaddal odaage tum mina danna afiye e abdul muttalib gefane darikal neve kayifan adu ahringi kiban salami qurani ka ko hije kayifan Aharming ke huriha ilahun tekaai dekolo haddwa ulwa wahakeng ibune. Algonakan e wahake rangalakan nume enge meve. Ilahun ke wahake dinu ke wahake ehriye ki algon dakka hipa wahake vis nuneve. Denge ka jegfano enaya islam dinu ke wahakul dekkeima ruliera agin. Ka jegfano tia vidalwa kajange ki tia molu kajange to bayan me kia mikaja wahake dakka hong ayas itiru ka jegfano gaykolo ka beddung ka jegfano goteng haddwa jibima vetti jeve. Hadis kurebiye denbis islam vare. Ena denevi a dukol lebare dukol lebi ma tedu fa dano afie mi aki ali vetni enno ne algunda ka je gfanu ge baro ne gi hore roli ara gi fa ga tima bi gota ki adi fa ri pare hadis kore bi den hi pa gi ka je ge betti jena islam vedano hi je ena denevi dinu ge wa ko unda kwa re enne no ne ka je gfanu ga de wada gi finama diha bakari de hri me baji wada ga tas ka je gfanu ge jan fro ka kame nukura hri me Tiada kerana hibah nama bakari benum pula nona vidal hadis kurapan kong hibah yang sih. Mikota diha faru nene beti faru cedwe dene biye kajik fana sa kajik fana ke ilah tari furte kajik fana ke kanta ki dirawan ikam nona mihiri bakari misalnya sateka bakari yendu ase hadis kure biye bakari benum pula nona ena dene biye cing hadu agin nuane cimang ki haradu ani yendu ase mihin ki agin itu loke kajik fana ke fahep pula sateka bakari gua agin gos makka ga katla sodega kofiye. مكة هيبيو من فوق من ركانة إسلام بيكم قاري واقين بيه وقال أبو هريرة كفانو بدار بيه سلامة صلى الله عليه إتو رسول الله يفانا بره وكين أوهن هنگا مين أهرن ندكمه بينغلو هيواني إتو ركي يفانا فجيه من داهن أهرمين كي يفانو قاري وكا هنگا آيرو أهرمين باها أوهك باها باركا هنگا با دايرو كي يفانا كان أدي إبس اندقو فلن نتيو ما باركا بداغن نواهن أهرمين كان هي نوية إكما كوريا را بداغن نواني ما أوهك ريو Selama ini selalu alibi itu kerana jepangan ke sebabul kiuba habi kalung, ikhlas jepangan ke hini warna kure bumi, menduga kiuba fawani ikhlas jepangan ke hini warna kure bumi tabasum kamu ke tabasum ke mana ini hini sumbume. Selama ini selalu alibi itu kerana jepangan ke dua puluh fasih kamai, bas puluh tu ke badaga tirikan danae, ikhlas kamu ke itu kerana jepangan hunne bi ikhlas mika onnang oik emme mati darjaga. Fahy bas puluh tu ke fasih kamai goji, dati ke nuah kamai dadi kuru bas puluh kan hunu gina hikmetan ikuli ke bumi aku hutur kame netmai, dafus tu ke foni kamai, mawon tu ke sahka kamai, ibis unda guflakai nuda ibas puluh tu gin nuah kamai, mikan kamu ke jepang dek orang ha MNTV aja berhairan bifeh, ඒ දෙකේ උළුවි බේබේ කලුන් ඉතුරුක ජීවහානු ඉක්මෙන් දිවා කුරබා ෆාව බස්ෆුල්තකයි මෙදුගා ඒගේ ෆහුන් හෙදුනුහා බලාගයි තිරින් උලෙනි එමච්චන් අජාබ් වාහක දක්කා කොළොන් නුදාගින් නෙවෙ ඌතිය ජවාමිල් කලිම් වඛුස්ස බිබදායිල් හිකම් මී එක ජීවහානුගේ මිස් වෆ්ලයි මෙදුගා එක ජීවහානු දෙකේ උළුවි එමෙ බේ කලුන් විදාලවා ගොතේ මි බස්ෆුල්ගේ මානයි ඉතුරුක ජීවහානි කුරු බහුගා ගින මානත ජමාවිගෙන්වා බස්ෆුල්ත ලිබෝඩාගෙන්වා ක ජීවහානේ ලිවිත වෙගින් බාහ හික්මෙත්කගින් ખાસ වේ හුන්නේ සාහිබා මේවි আদি ඉතුරුක ඉගපානු අරබින්ගේ එම්මහා රදසයි එම්මහා කබීරතුගේ බස්තන් එවරින් බස්මරේ උළුම්ගේ ගායත්කයි අදප්තකයි එක දිනවඩා ගන්නවනි එකමුන් එමිහුන් හයරම්වා මින්බර කටේ කොම්මේ කබීලාගේ කොම්මේ රසිගේ අරබින්නයි එබයක මොසේ උලේ ගවායිතුන් මොසේ උලේ බාවතකුන් එබේකයි හැම එක්ගත වාහකුළු දක්වතේ උරේ සුංහාගේ බොරුන්නයි දක්වා වාහකුළුයි යමන් කරාගේ වෙඩින්නයි දොස්තස් කළුන්නයි වාහකුළු දක්වා ගතයි වක්කේ කොම්මේ බේකයි මේ වාහකුළු දක්වනි එබයකුවේ එම්මේ රිවෙච් එම්මේ අදබ්බෙරි බහුමේ ಬೈಸ ಲಾಮೈ ಸೊಲಲ್ಲಿ ಇತುರಕ ಇಗ್ಫಾನು ಕಿವೈನ್ ಏಕ್ ಕರುನುಗೆ ಅಹುಲ್ ವೆರಿನ್ ಅನೇಕ ಕರುನುಗೆ ಅಹುಲ್ ವೆರಿನ್ ಗೆ ಕಿವೈನ್ ದಿವಾಕುರಮುನ್ ಗಿನಸ್ಫಾ ಏಹರ ರಿವೆಚ್ ಲಸ್ವಲ್ ತಕೈ ಫುರಿಹಮ ಖುತ್ಬಾ ತಕೈ ತಂತನ ಫನುವಾಫಾ ಏಹರ ಫಕ್ಕುಲ್ ತಕೈ ಏಕೇಕ್ ಫರೈ ಫರಾಸ ಲಿ ದಿಬಾಫಾ ಏಹರ ವರ್ಗದ ಅಹುತ್ ತಕೈ ಮಿತಗೆ ಚಾಗಿನ್ ದೀನಾಯಿ ಸಿಯಾಸತಾಯಿ ಬಸ್ಮರುನ್ ತರಿ ಕಮಾಯಿ ಮಿತಿನ್ ಕಮ್ಗೆ ಅಹುಲ್ ವೆರಿನ್ ಅದಿ ಅದ ದಾನಿನ್ ಎತಿ ಬೌಳೆನಿ ಎತಗೆ ತೀನ್ ನಿರ್ವೇನ್ ಹುರಿ ಇಲ್ಮಾಯಿ ಹುನರ್ ಹಿಕ್ಮತಾಯಿ ಖಬರ್ ಹುಸ್ನುವಾತಿವೆ ಏಕ ಕಾರಿಗಾ ಹೈರಾಮ್ ಬೆ ಬೋಲೆ ಮಾಗಿನ್ ඉතුරු කේ ගෆාන් ගසාව එක ජුනායි අදී කේ ගෆාන් නම් ඊමාන් නොවේ තිබේ එක ජෙගෆාන් ගේ ජමාන් ගේ කාෆරු නයි එක ජෙගෆාන් ගේ අලිහුගා දන්නවතේ කේ ගෆාන් අපුර බස් ෆසීහ බදාගෙ තිරියකු අල්ගුමෙන් හම නොදිකෙම ඉතුරු කේ ගෆාන් හදිස් කුරබතේ එකන් එහෙන් නොවානි කේ බෙහෙත් මං කේ ගෆාන් ඉ කුරේෂ් වං හාගේ මීහ කීම බොඩ්ෆුල් වී සවුද් වං හා මීහුන් තිරේගේ කුර්ආන් බාවා දෙබීත් මං කේ ගෆාන් ගේ බහුන්නේ එයි බයන් බිගින්බ අරබි බහෙ තිමං කේ ගෆාන් රසූල් කමාගේ ෆොනු වී මීස්ත කුන්නන් එෆේ බයන් කොද් දෙබ මතේ يقول المترجم سلام عليه الصلاه والسلام يتو رسول الله ايفان كي بسفورتو كي بداغا تري كماي كورو بسفورتو كا غينا ماونا ايكلي بيغيمبا كماي يتو كي ايفان كي جوامع الكلم كي مثال تا دكا بيان كلو من هما عربي بس نون اهم باي فري همي فدي كم غاي نوي ايكمكو نور اليقين كا ميتانغا ليوافا وا حديث فورتو كي هما بير فورو كي ماونا نماويس يا حديث فورتا ليفا دي بهون ليفيتو اولين قصد كرمه وبالله التوفيق يا حديث فورتا كي ايكي المسلمون تتكافأ دماؤهم ويسعى بذمتهم أدناهم وهم يد على من سواهم ديك الناس كأسنان المشط تيني المرء مع من أحب هتري لا خير في صحبة من لا يرى لك ما ترى له فهي الناس معادن هي ما هلك امرؤ عرف قدره هتي المستشار مؤتمن أتي رحم الله عبدا قال خيرا فغنم أو سكت فسلم نوي أسلم تسلم يؤتك الله أجرك مرتين ديه إن أحبكم إلي وأقربكم مني مجالس يوم القيامة أحاسنكم أخلاقا الموطئون أكنافا الذين يؤلفون ويؤلفون إغارة لعله كان يتكلم بما لا يعنيه او يبخل بما لا يغنيه بار ذو الوجهين لا يكون وجيها عند الله تير انهاكم عن قيل وقال وكثره السؤال بيضاعه المال ومنع وهات وعقوق الامهات وود البنات ساد اتق الله حيثما كنت واتبع السيئه الحسنه تمحوها وخالق الناس بخلق حسن فنرى خير الأمور أوسطها صورة أحبب حبيبك هونا ما عسى أن يكون بغيضك يوما ما ستارة الظلم ظلمات يوم القيامة يه حديث فلتوك معونا إكي إسلام تكوني إميهونك جانتا كفو هموئيكم بابا إكي إميهونك رأي إمي لرميها بس إميهونك سلامتا كي هنگاني එමිහුන්නේ එමිහුන්නෝ මිහුගේ මැච්චෙන් එන් අතේ දේ මිස්තකුන්නේ ෆුනාගේ දැත්ත ප්‍රදයෙන් බබයික තිනේ ඉන්සානා වාහුටි එමිහා ජෝබි කුරා මිහකා යෙකුගේ හතරේ කලයේගේ එමිහා එටක දෙකේ දුර්මකයි ඒ ගොස කලයේගේ එටක නොදකේ මිහකා එකුවරේ උළුම්ගා එබ්බස් හේවකමෙන් නිතේ ෆහේ මිස්තකුන්නේ මාවදන් තයිකේ හයි තිමාගේ මෙම්බර් දෙනගෙන් ෆි මිහක් හලයක් වෙනු දානේ හතේ مشورہ اہوے میہائی امانت تری کے اسے ہیو بہب بنے کے غریما لبی گئی نوت ہنو ہند کے سلامین ہو دی الک مارس کے جان رحم لبانی تے نوے اسلام واہے ایرون کلیے کے سلام باہٹے ادی کلیے گیا دفاہ دھرم دی باہٹے دیہے تبامی ہوں کرے قیامت دو ہوں اہورن نن ایم میں لو بڑوے گیم بے مجیسوں ایم میں گائے کم بڑو آہوری کن کرواری تبامی ہوں کرے خلگتن ایم میں ہیوے گیم با emihun ge kari ga ulum mihuna fasaya kudde emihun mihunai ekweriwa adi mihunan emihunai ekweri veve mihunne egar emihai emihai nubehe kantaka waaka dakka emiha musadi nukurapa takichya bis dahive ule emihi tochike bar demonu ge veriyaku maris kela ge hazratu ga monu dakka ule vene izitriya kete nuane tera bunye بنونے کیا علمائی سوالتا گنکلومائی مداتا نگالمائی ہید کرم حق ویگنبا فرائی پراتا ہید کرم مناکلومائی گنارے گومائی مائنن نبیکن ہتمائی انہیں دلین دلتبا والگمائی بکنکن تیوامی ہنن اہر نحی کرمائی سادا کمی تاہوگا بیس مہرس کلیان کی بیت تقوی رواتے بے نبیکن میں بیج جیا اے آئی ویدیاگن ہیوکا میں کراتے بے ایرون اے نبیکن فوہدہ ہوتے بے ہیوگنبا خلق کاگن میستکننا اکوا اولیتے بے فنر کنتگو ترین ایم ہیوگیم بانی میدبین بگیم با کنتگو سوڑا کلیگ مطرادی کی لوبین اولے ایرگاویس کمیز فسیح ممبرکون اولے ایرگاویس کمیز دوحاکون ایمی آئی کلیگ رولیرا میہو کمگا بوین اس دادی گائی کمکیو ستارا انی آبیر کمی قیامت دوحون اندیر تاکا بانے کمکیو علیف ہا دنے سلام آئی صلی اللہ علیہ ایتر رسول اللہ اگفانوں گے مفد حدیث فول تکن ہم کم میہ بدا فکر کو وسنیس امیہ کو بدھی آئی علم وری کمائی فہم وری کن ہوری ممبرکن اے بسفلتا کا بیلی بیلی ہن دانی اے بیلی حدیث فلکن حکمت آئی ہنر کوریا فننمو اے بسفلتا ہوگی عیزت آئی قدر تیمائی گاتو گا بڑو امرنے آئی کے گوما کستوری گا وسوس دوانی نو سلامت ہن نمی ہن نتے ایرو گے عجکم فننی اس لولا فن نمی ہن نتے اللہم صلی علی محمد عبدک و رسولک نبی الامی وعلى آل محمد وأزواجه وذريته كما صليت على إبراهيم وعلى آل إبراهيم إنك حميد مجيد
1: حسين صلاح الدين رحمه الله ليوبافوا كيرت رسول السيرة بدارو دباخواني هاجراغي محمد توفيق رحمه الله

එවුරෙන් ගොවානෙත ඒ මාලිකුගේ ෆානේ තිමම්මෙන් මරු ගෙන්ඩවුමක් කලේගේ ෆානුගේ වෙරි රස්කලාන්ගේ හදුරත දන්නවා දෙවාශ. එ කලේගේ ෆාන විදාළවානෙත හම කශවරුම් තිය බෑ මීහුන්නේ අජාවුගා දෙමිතිබේනේ බයකේ.

අමකශවරුන් එවරෙන් හෙද දෙවී කාකුතෝ එවරෙන්නා කලේග ෆාන සුවාල කොරවෑෆි නම එවරෙන් බුනානකං කශවරෙ අල්ලෝහේ ෆහෙ එවරෙන් හක්කුන් එක්කිබාවනී කොම්ෆදයකුම් හියේ.

0: වනීවෙස් අධි මරු ගන්නවනීවෙස් හම එකලාන්ගේ ඒ තියබෑමීහුන්ගේ වෙරි රස්කලාන්ගේ අධි තියබෑමීහුන්ගේ ඉස්වෙදිය කාබෆයින්ගේ වෙස් වෙරි රස්කලාන්ගේ
1: بل هم في شك يلعبون
0: අධිකියත එවරෙන් ශක්කු කමෙග්ගා කුලෙ කුලෙ තිබේ

අධි කඩු එයොයි ගුත එබහි එ කඩු ඉරුවවි ගුත හිමේෙන් කමායකු දූකොල්ල වාශ හමකශවරුන් එවරෙන්නේ ගරගු කුරවානේ ලෂ්කරකි.

0: ඒගා එකුලෙවගෙන්වා හෙකිත තිමන් රස්කලාන්ගේ එවරෙන්න දෙවීම.
1: ඉන්නහ උල
0: අම කශවරුන් මෙබෑ මීහුම් බුනාකං කශවරේ

එවෙස හිීතරියක අනෙන් එහිීතරියක් ගැකි බැයින් එවෙස්කම ෆුද්දා නොදවේනේ දුවහින් අදි නස්රු ලිබේනේ බයකුකම් ගාවෙස් එවරෙන් වේ.

0: දීනී හේලුන් තෙරිකන් ඉතුරු කොද්දනි නුවදිහ මෙගහර්ට්ස් දීනු ගැටු
1: මේ අරකටින් 1:30 මේ දීනු ගැටු
0: මුස්හෆුන් ෆිලාවලේ මේ බොඩති මිහුන කුරුවන් කියවන් දස්කොද්දේ ප්‍රෝග්‍රෑම් මුස්හෆුන් ෆිලාවලේ මිසසලාගේ මේ ප්‍රෝග්‍රෑම් ගා කියවානේ සූරතුල් මායිදාගේ දිහවන ඇතුන් ඒ සූරතුගේ තේරවන ඇතුගේ නියල මුදරිසකි අල්කාරි අලි වහීද අබ්දුල් රහමාන් දරිවරුණකි හස්නා අහමද් ආෂත් ෆසිනා හලිමත් සහදා ආදම් අදි මරියම් නාහි රෂීද්
2: السلام عليكم ورحمة الله وبركاته
3: وعليكم السلام ورحمة الله وبركاته
2: مصحف فلاولن ميدوغي مي پروگرامغا كيوان هم جهفاواني سورة المائداغي ديهوان آياتون سورة تغي تيروان آياتوغن يلا مي پروگرام عدو سومتاكا وداين تبه وحريها بيفلون وس ساتيكا نووان صفحان حلواغن تبهون ادي ميدوغي فلاول سمى فرطما مدرس كيادين حريها كودين وس عدوهان تبهتي
4: أعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم

ඔවුන් එයි එතාගේ මේවා ඉන්නයි එවරෙන්ගේ ඇත්තකුන් මසෙක්ක කොග්ගෙන් හෝදි තකෙතින් එවරෙන් කෑ උළුමට්ටකේ ෆහෙ එවරෙන් ශුකුරු නුකුරණී හෙයේ.

ඒ ආදමුගේ දරින්නේ තියබෑමීහුන් ශෛතානායන් අලුකන් නුකුරුම තිමන්රස් කලාන්ගේ තියබෑමීහුන්න අමුරෙන් නුකුරවවන් හෙයේ හම කශවරුන් ඒනායි තියබෑමීහුන්නන් හුරි ෆාලුවෙගෙන්වා අදාවෑ තෙරියකෙ وأنعبدوني هذا صراط مستقيم أدي تيباميهم تمن رسكلان جيان ألوكان كراشي مئي سيدا وغنوا تدو مغي

0: අදි එවරෙන් බුණාකමුගා විය. තිමම්මෙන් මරුවෙ වෙයියශායි කෂිතකක වෙජ්ජෙහිඳු අලුන් දිරුමක ෆොනුවානේ බයකුකමුගා හම කශවරුන් තිමම්මෙන් වේ හෙයියේ. අව ආබාඋනල් අව්වලූන් අදි තිමම්මෙන්ගේ ඉස්වෙදිය කාබෆයින් වෙස් හෙයියේ. قل إن الأولين والآخرين لمجموعون إلى ميقات يوم معلوم
1: කලේගේ ෆානු විදාළු වාශෙ හම කෂවරුන් ඉස්වෙදිය මීහුන්නායි ෆහුන් අන්නානේ මීහුන්නී එංගිගෙන්වා දුවහෙක්ගේ කඩාළුවා ෆාවා වගුතක එක්කුරව්වානේ බයකුකං කෂවරෙ.
0: සුම්ම ඉන්නකුම් අයුහද්දල්ලූනල් මුකද්දිබූන් ලආකිලූනමින් ශජරිම්මින් සක්කූම්
1: ඒ මගුෆ්‍රෙදිගෙන්වා අදි දොගුකුරා මීහුන්නේ දෙං හම කෂවරුන් තියබෑ මීහුන් සක්කූමු ගහුන් කානේකං කෂවරෙ.
0: ෆමාලි ඌන මින්හල් බුතූන්
1: ෆහෙ එයින් බඩුත ෆොරාලානේ මේ.
0: ෆශාරිබූන අලෛහි මිනල් හමීම්
1: ෆහෙ ඒගෙ මච්ච කෙකි කෙකි හුන්න හූනු ෆෙන් බෝනේ මේ.
0: فشاربون شرب الهيم
1: فه فمبوا جنفاوا جملت فمبو فدان
0: هذا نزلهم يوم الدين
1: قيام الدوهم اورنگ مهمان داري اكي مي
0: نحن خلقناكم فلولا تصدقون
1: තියබෑ මීහුන් හෙද්දෙවී තිමන් රස්කලාන්ගේ ෆහෙ තියබෑ මීහුන් තෙදුනු කුරණී කී වෙහෙයෙ.
0: අෆරායිතුම්මා තුම්නූන්
1: තියබෑ මීහුන් බේරුකුරා මඤ්ඤා මෙදු තියබෑ මීහුන් ෆහෙ විස්නා බෙලී මුහෙයෙ.
0: أأنتم تخلقونه أم نحن الخالقون
1: اتكتي هدني تيبا ميهن هي نواتا هدوا فراتكي تيمن رسكلانج هي.

0: ඒගේ ගස් උෆෙද්දී තියබෑ මීහුන් හෙය නුවත ඒ උෆෙද්දෙවි ෆරාතකී තිමන් රස්කලාන්ගේ හෙය නහ්නු ජඅල්නාහා තස්කිරතන් වමතාඅල් ලිල් මුක්වීන් හඳුම කුරුමෙක් කමුගෙයයි දතුරු ෆතුරු කුරා මීහුන් නෂායි දතුරු නොකො කායිමු වෙතිබේ මීහුන්න බේනුන් හිෆේ එච්චෙක්කමුගා තිමන් රස්කලාන්ගේ ඒ අලිෆාන් ලෙව්වීමේ فسبح باسم ربك العظيم فه كليغ فانوغي وري ما وانت رسكلانغ اسم فلون كليغ فانو تسبيح ودال واش فلا أقسم بمواقع النجوم فه هما كشورون تريتا أصفه تنتن غندوا තිමන් රස්කලාන්ගේ හුවා වහී කුරව්වමේ وَإِنَّهُ لَقَسَمٌ لَوْ تَعْلَمُونَ عَظِيمٌ අදි තියබෑ මීහුන් දන්නනී නම හම කෂවරුන් එයි බොඩුවෙගෙන්වා හුවයෙක්කං කෂවර إِنَّهُ لَقُرْآنٌ كَرِيمٌ හම කෂවරුන් ඒ මෑවෙගෙන්වා කුරුආන් කං කෂවර ෆී කිතාබින් මක්නූන් රක්කාතරි කුරව්වා ෆාවා ෆොතෙග්ගය ලා යමස්සුහු ඉල්ලල් මුතහරූන් තාහිරු වෙගෙන්වා මීහුම් මෙනුවී එ ෆොතුගා නුබීහේ නෙතෙ تنزيل من رب العالمين اي عالم تكوغي وري رسكالانغي حضرتن باوا لفي فتك أفبهذا الحديث أنتم مدهنون تيبا ميهن دوغوكو فروا كودا كوراني ميواهكايا مدوغا ابهي මේ කුර්ආනා මෙදුගා හෙයෙ වතජඅලූන රිස්කකුම් අන්නකුම් තුකද්දිබූන් අදි තියබෑ මීහුන්න රිසුකු දෙව්වි කමුගෙ මච්ච කුරා ශුකුරකී එ රිසුකු දෙව්වි රස්කලාන්ගෙ දොගු කුරුන් කමුගා තියබෑ මීහුන් හදමුවෙ فلولا إذا بلغت الحلقوم فه مروموغي وغوتوغا كراهمي فرانا أيس نيوا هوليان إلي جهند وأنتم حينئذ تنظرون أدي إهندو تيبا ميهن بلبلا تيبموه وَنَحْنُ أَقْرَبُ إِلَيْهِ مِنْكُمْ وَلَكِنْ لَا تُبْصِرُونَ أدي تيبا ميهن نفر إميها إبهي مروى ميها غاكم بودي تيمن رسكلانج إهنه كمكو تيبا ميهن نك نفنه فلولا إن كنتم غير مدينين ترجعونها إن كنتم صادقين فه تيبا ميهني عملتك جزا نلبين بيكو كمغا وانما تيبا ميهن افران امبرا نغنني كي وغن هيي තියබෑ මීහුන්නේ තෙදුවරින් කමුගා වා නමය
1: فَأَمَّا إِنْ كَانَ مِنَ الْمُقَرَّبِينَ
0: فَهَ ඒ මරුවි මීහා කුත්තං කුරව්වා ෆාවා මීහුන්ගේ තෙරෙයින් වා නම දන්නාෂේ
1: فَرَوْحٌ وَرَيْحَانٌ وَجَنَّةُ نَعِيمٍ
0: فَهَ එමීහකං අරාමායි තනවස් වෙගෙන්වා රිසුකායි නිර්මතුගෙ සුවරුගෙ හුට්ටෙ.
1: وَأَمَّا إِنْ كَانَ مِنْ أَصْحَابِ الْيَمِينِ
0: අදි එමීහකු කනෑ ෆරාතුගෙ මීහුන්ගෙ තෙරෙයින්වා නම දන්නාශෙ.
1: فَسَلَامٌ لَكَ مِنْ أَصْحَابِ الْيَمِينِ
0: فَهَ එමීහක අංගවා නෙතෙ කනෑ ෆරාතුගෙ මීහුන්ගෙ කිබෙයින් තිබාය සලාම් හුට්ටේ.

එවුරෙන් දන්නවා නැත එහෙන්නකුන් නූනෙ හම කශවරුන් තිමම්මෙන්ගේ ගාත ඉන්සාරු කුරව්වා රසූලකු වඩෑගතෙ දෙන් තිමම්මෙන් දොගුකුරීමුවෙ අදි තිමම්මෙන් බුණීමුවෙ අල්ලාහු එවවෙස් එච්චේ භාවයෙන් නුලවවය තියබේකලුන් බොඩුවෙගෙන්වා ෆුරෙදු මෙෙක්ගා මෙනුවී නුවමුවේ.

0: දීනී හේලුම් තෙරිකං ඉතුරු කොද්දනි නුවදිහ මෙගහර්ට්ස් දීනුගේ අඩු
1: මේ අනුකටින් රේකඩු නොවෙච්චෙහි මේ දීනු කැ

0: නුවදිහමේ ගහර්ට්ස්
1: දීනුකේ අඩු මේ අරකටින් ට්‍රේ එක අඩු 30 ගණන් 30 මිනිත් මේ දීනුකේ අඩු

0: දැන් මේ ෆෙලාරෝග ගැනස් තෙවුණු උදගු බස්ත කියා දෙන ඉතිදාල්
1: හලුයිකමා ලස්කමා දෙමෙදුගේ මෙදුමින්
0: බිදරුබී
1: අහරෙන්ගේ මගුගෑ
0: බිආත්ෆින්
1: ලොයිබෑ කුළුණයෙකු
0: බිලුත්ෆින්
1: මඩුමෑතිරිකමා හමහිමයෙන්කමායෙකු
0: හිත්තු
1: අහරෙන් එෆරාතන් එරීම
0: රසීෆ්
1: දුවාර් නුවත මගුගෑ හිඟන් ඔන්නතන්
0: අදවස එෆාරු මිලෆස්ත කියා දෙන ඉතිදාල්
1: හලුයිකමා ලස්කමා දෙමෙදුගේ මෙදුමින්
0: බිදරුබී
1: අහරෙන්ගේ මගුගෑ
0: බිආත්ෆින්
1: ලොයබෑ කුළුණායෙකු
0: බිලුත්ෆින්
1: මඩුමෑතිරිකමා හමහිමයෙන්කමායෙකු
0: හිත්තු
1: අහරෙන් එෆරාතන් එරීම්
0: රසීෆ්
1: දුවාර් නුවත මගුගෑ හිඟන් ඔන්න තන්

0: මුනි භාවතුයි කන්දත්තකි නොහනු ගින කන්දත්තේ කෙවෙ ඒතරෙන් එතන් එත කමි ගවාක මිසියලතුගා ඉස්විංගාජේ හොසයිබ තුෆානු ඉක්බෙන් දිවාගින් බේ සලාමයි සලවැල්ලි විතු රසූලයි ෆානු ආර්මි ඉතිරියත් දිවරයන් හුන්නවා ඉතුරු කේ ගෆානු එදුව එහුන්න ඉතරුම් ෆට්ටෝයගින් ගියාමත දාඳින් හිඟාන් හුරිහා බොඩති බිරුවේ ඉකන් හුරි පිතුන්සක වාහක දෙකිවිය ඒතරෙන් හදාන් හුරි මියක හදාන් හුරි ඉච්චෙන් හදාන් හුරේජේ හදාන් නෙතුණු මියක හදාන් නෙතුණු ඉච්චෙන් හදාන් නෙතිජේ ආවරමේ අසාව වේකලම් කුරේ ඉතිබ්බේ වේකලම් මිකන්ත රංගලත් දැන ලබානචේ ඒතරින් අහුරින් හදා නිතිවාහුරි හුරිහා කන්තබිස් එකමෙන් හැම වමුම් රංගල දන්න රටිස්සකු දතුරු කප්පා ආශ්‍රෝණීමා හදාම් වේ එගේ පදෙන් එගි හදාම් වේ දේ ඉලා ආඛිර මාපා ඉස්ලාම්න ගල්කන් දිවි නසුරු දිවි දීන් කුරියරානේ වාහක් ෆ්ලයි මක්කා යයි බයිතුල් මග්දිසයි යමන් කරයයි ශාම් කරයයි ඉරාක් කරයයි ඉස්ලාම්න ෆතාවේ හිෆේනේ වාහක් ෆ්ලයි අම්න අමාංකම් බොඩුවකින් ගොස් හයරතුන් එකනි නුකුණ අංහෙනා මක්කායන් අයිස් තෝෆ්කුගින් දානේ වාහක් ෆ්ලයි මදීනායයි හංගුරාම් වෙවේන වාහක් ෆ්ලයි ඛයබර් ෆතාවානේ වාහක් ෆ්ලයි ඉතුරුකේ ගමනුගේ උම්මතුගේ මීමුගේ මච්ච එතන් මිතන් හිවි ෆතාවේ දිවේනේ තනොස්කමුගේ වාහක් ෆ්ලයි කිස්රායයි ගයසුරුගේ ඛසානාතන් ඉස්ලාමුගේ මච්ච ෆතාවේ එමීහුන් එතකේති බහා උලේනේ වාහක් ෆ්ලයි මිහුරිහා කංකවකි ඉතුරුකේ ගෆාන් එකංකම් වොම්ගේ කුරීගා ඛබර් දෙබා ඒ ඛබර් දෙපි ගොතන් එකංකම් හිඟා ෆෙනිදිය කංකමෙ සලාමයි සලවැලි විතුරු කේ ගෆාන් මොයිසෙත් විතරින් එක ගෆාන් මිස්තකුන්ගේ නුබෑකම රක්කාතිරි කුරබාපාවකම් වේවි වෙයි ඉතුරු කේ ගෆාන් නබීකම දාවා කුරබා ඉස්ලාම් දීන ගවාදිවම මක්කාගා එහුනේ ඉදොස්තෝගේ යයි আদি මදීනায় වඩාගින් එකී එකච්චකන් එමෙහා අරබී යමච්චන් හමද දෙබ්බ දෙබ්බා හුන්නේ ඉදොස්තෝගා එක ගෆාන්ගේ දුස්මිනුන් ගිනකමයි එමීහුන් එක ගෆාන් කුරාන් උලේ කන්තත්තකයි මිසියරත්ගා ඉස්වෙංගාජේ එකමක එවරියාක මකුම් මේ මාරස් කලංගි කලිගෆාන් රකාති කුරබා කලිගෆාන් රසූල් කන් අදා කුරබා ඉස්ලාම් දීන් ෆරිහම කුරබා අහමද් දානින් කලිගෆාන් උගේ එම්මහා අදාවය තිරින් නුබෑකම කලිගෆාන් ෆුද්දවාපා හුන්නේ කම යස් මොජ්ජාති කම් ගා ෆුදේහා කම කිය ඔන යොන බබ් බබ් ෆී ශමායිලිහි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් මී සලාමයි සලාලි වි ඉතුරු කලිගෆාන් ගිස්වෆුල් තකයි ඛුල්කු ෆුගේ වාහක නංගේ බාවේ දන්නේ අරබරි හුස්තාහිරවන්ත මාරස් කලාංග ඉස්ලාමයි සලාලි වි අහුර මින්ගේ නබියායක් දුනියයි ආඛිරතුගේ ෆුරියම කමයි මෑකන් දිබ්බාපා වනි එක ඉගෆානුගේ කුරීගාස් අදි ඒගේ ෆෞගාස් අනික කර නොදෙබ්බා මින්බර කටේ අහුර මෙ මිබාබුගා එක ඉගෆානුගේ දිවෙච් විගින්වා සියෆුල් තකයි මෑ විගින්වා ඛුල්කු ෆුල් තකයි ෆුරියම විගින්වා අදබිරි කමයි මිකන් කමගේ තෙරින් කුඩ වාහකොලේ දක්කා ෆුරියම ඒ දක්කා ෆුරි මිෆෙ බදා මිහාගේ දුනියයි ආඛිරතු එකන් කමගා එමග මතින් හිඟා දියමන් නමෝනා එකම් ගා ෆුදේනේ මින්බර කටේ මෙහෙනි එවස් ඉස්ලාමකන් අධිකේත එවස් ඉන්සානක ඉතුරු කෙලි ගෆානුන් හිංගේ මග්මතින් එමග තබාවෙගින් ගොස් මෙනුවී දුනියේගේ වියස් ආඛිරත වියස් බාජ්වීර කමකයි හේව කමකයි සලාමි කවෙන් නොහි බෙහුටේ සලාමයි සලවැලි ඉතුරු කෙලි ගෆානු සියරතුන් ගස්තු කරවේ බේනම කීවිස් ඉතුරු කෙලි ගෆානු උළුවි ගොයකොල්තකයි හුල්ගු පුතන් හොරි ගොය දෙන එය තබාවමේ එනුන් එහෙන් කමෙන් නොනෙවෙ ඉතුරු කෙලි ගෆානු හජ්ජතුල් වදාවගා උම්මතුගේ එම්මෙන්නම් එංගි වසුල් ගාවිස් වනී තුන් කෙලි ගෆාන් තිබෑ මීම් එතිරිය දූ කුරු වාෆා මේ වඩා ගන්නවා දෙකම කි ඒ දෙකම ගා තිබෑ මීම් හිපට්ටෑගෙන් තිබේ හා හිඳක් තිබෑ මීම් ගෙල්ලි නුදානේ දෙකම කෙ එයි කිතාබුල්ලාහි වසුන්නති මෑරස් කෙලෑන්ගි ෆොතයි තුන් කෙලි ගෆාන් උළු විගතායි ඒ කෙලි ගෆාන් හදීස් කුරේ විෆත කි කී කුර්ආන ඒ කෙලි ගෆාන් උළු විගොයකොලතන් එංගේ ඉල්ම කි හදීස් ඉල්මයි සියරතුගේ ඉල්මේ කීර්ති කුර්ආන කී මිස්තකුන්ගේ මෙදුගා දුනියයි ආඛිරතු එකන්තන් හිංගාම් වී බොල් කානෝනේ ෆැහිමි කානෝන කිතම් මේ වරකන් හීයස් මිස්තකුන් අමිල්ල අමිල්ලියන් ඔලේ උලුන් තකුගා එමිහුන්ගේ ඛුල්ගුතන් හේවක ඔලුන් රිවෙත් ක්‍රෝම්ගේ ෆරාතුන් ඉතුරු කේ ගෆාන තබා වේ කේ ගෆාන හිංගේ මගොන් නොහිඟා හා හිඳක එමිහුන්ගේ කන්තන් හැමජි බාජ්වීර් කමායි සලාමති නාන්න හොට්ටේ මිහින් බේ කිතාබුල්ලාහි වසුන්නතියේ මිහින් හදීස් කුරෙවි සුම්මාලම් දෙවැ දන්නේ ආදම් ගදරින්ගා හුන්න කීරිති මෝරිත් කමයි ෆුරිහම් කවගේ ඛසීලත බෙහි මනි දෙබය කරේ ඒතරෙන් එබ්බයි දිලිහුරුම්ගේ ضرورتුන් නැයි තබීඅතුගේ ෆරාතුන් එමීහායන් ආස්වාවා ضرورت තිරිකන් තත්තකේ අනේ බයි දීනුගේ ෆරාතුන් එමීහාගේ මැච්ච නියාකෝ බුද්ධි එකම බාග්දීගෙන් එමීහා මසකේ කොන් එමීහාගේ නෆ්සු එමැච්චන් හානාගෙන් හොදා කන්තතේකේ ෆේ මීහායන් හම්දායි මදා හදිවි එමීහා කජාගේ රස්කම් ෆ්ලයි කුත්තම් බෙ දුනියායි ආඛිරතුගා මීහාය බාජීර් කන් දිබෙනි ෆහම් මිබුනි බෑනේ ෆුරතමෙන් අහරමෙ මිනංගේ බයි එකංකන් දිවිගතුම් ගා මීහාගේ එබ්ස් ඉක්තියාරකයි හොදාගතම නැති මීහා දිපෑවා මායි කන්තතකේ එයි හෙදිහුරි හර්ගණ්ඩායි සූරා ගිරවිත්කමයි බුද්ධි හැමයන් හොරුමයි ෆහොන්ගි තනස්කමයි දූපසේකමයි හිසතවගේ ගදකමයි ගුණන්තවගේ බාරුගදකමයි හෙදිෆෙලි උන් ෆසේකමයි නසබුගේ මෑක්කමයි උපෙදුණු කෞමිගේ මොල්කමයි විහා බොඩුයි රටකයි බින්ගණ්ඩිගේ මෑක්කමයි මිෆද මිෆද කන්තතකේ আদি দিহুরুম গা দরুরাতু নিয়াকুরা কান্দত্ত মিয়া ইলাহি গুহানে এই কায় বয় নিদা ফেরান দা উরুম গা তানওয়াস কামে মি মিহা কঙ্কামি এ কঙ্কান লিবিগতুম গা মিহা গি ইখতিয়ার কাই হোদা গতবে নেতস মি কঙ্কান লিবি হরি ফুরিহা মিনাকুং এ মিহাই মা মি হুকুম গাবে এ মিহা ইয়াং আনিকুং কামে হিতা কিয়ামান তিরুম নিয়াকুরা কান্দত তাইকি দিওয়ানিয়া মিবুনি ইখতিয়ার লিবি হুরমাই একু মাসাক্কে কুং হোদা বে কি দেং হরি মাসিরি মা খুলগু তাকে এই দিমেরি কামাই ইলমেরি কামাই হিলমেরি কামাই কেত্তেরি কামাই শুকুর কুলমাই আদুল বেরি কামাই তবাদ বেরি কামাই আফু কুলমাই শাহওয়ানি একান্তকাই দুরু রক্কা তিরুমাই দীরতি কামাই হিবরগদ কামাই লাদুয়েত কামাই আবুর বেরি কামাই হানহুরমাই লসলাহুম কান্ত কুলমাই মডমণি কামাই রহমতির কামাই আদব বেরি কামাই এক ওড়ম গরিবেত কামাই আদিবেস মিজাতু এত কামকাই মিহুরিয়া কামেং এক বুনে এবাহ কি খুল গুহে কামে মি বুনেওন দেবা মিহেক লিবি হরি মিম্বরকুং এমি হাই ফুরিহ মিহেক বে উনিবি মিম্বরকুং উনিমিহেক বুমি লাজিম কামকে মিয়েতেরে ফুরতামিয়া মিনঙ্গে তবিয়াতু কান্তত গরাই মাসাকাতুম হোদে মা বিগিম্বা এমহে খাসিয়া তক নিসবেক বলা হিন্দুগা সালামাই সলাল্লাহু আলাইহি ওয়া সাল্লাম ইতুর কাউ রাসূলুল্লাহ ইফান বুরে ফুরিহ মা এবিস ইনসানকু মা দেবতা ইং হাদদা ফা নুয়ে এ হুরিহা কামে বনি এমমে ফুরিহ মা গতুং ইতুর কে ইফানুং গা জামা এবি ফে ফাহি ইনসানুল কামিল কি ইতুর কে ইফানে আল ইমামুল বসরি গফানুং কে গফানুং বুরদা গা কি ওয়াফা এমনি হামা রিয়েত চেত ফুলে আকরিম বি খালকি নবিয়িন জানহু খুলকু বিল হুসনি মুস্তামিলিন বিল বিশরি মুত্তাসিমি কাজ-জাহরি ফি তারাফিন ওয়াল বদরি ফি শারাফিন ওয়াল বাহরি ফি করমি ওয়াল দহরি ফি হিমামি ফাহি ইতুর কে গফানুং বুরসুর ফুল রিয়েত কামাই গুণবন্ত ফুল একুলিগিন হুরি ফুরা ফুরি হামাকান দানে ফাই এই ইতুর আসহাবে কাজুং কিবেন সহায় মাশহুর বেগিমবা ইতা মগাকুন রিওয়াগিমবা ইতা গিনা ওয়াগতাইকে ইতুর কে ফানি কুজে কল আজি রেড দং কুলে আগে বেকাই কে লোফুর কে কাল কালি ফুল তানাস কমা এক কাল কুলে গাদ বেগেম বে লোফুর নহন রিয়েত কমা এক তানাস বেগেম বে হুদু কালি ফুল গা কুড রেক কমে হরে এস পি এফ ফুল রিয়েত ইফা ইস্তার গিনে মোন ফুল আজি বেগেম বে দেবম ফুল হিম দিগে নেফে ফুল কে কালি কল উফুজি গেম বা এক কুড গুদ কমে হরে দে পিলা ফুল কে কুলে রাম মে ফদে মেদ দে ফুল দেবে গা কুড আতুর কমে হরে মোন ফুল বাপিফা সাদ বিজে রে গহন্দ ফদে নিকুরি ফুল তানাহে তুমি ফুল ইস্তারি বজে মে ফ্লাই বন ফ্লাই হামে বন ফুল হিন্দি মে মাতি ফুল তানওয়াস দেব বিফারি ফুল তানওয়াস কারি কল তা ফলা মজদ্দানি ফ্লাই দে এদ্দানি ফুল সমন্তর হেও দিমা কলওয়া মাস ফ্লাই দে কুড় কলওয়া মাস ফুল গা রীতি ওরা মাস কল হরি দে এতিলে ফ্লাই দে ফ্যাতিলে ফুল তানওয়াস মে মাতি ফুল ফ্রাগিন ফুল ফ্লাই দিবে দুগা ইস্তারি কল তা তুনি এফা এ ফ্লাফা হরি হিসাব হিমা বেকারি কেউ ইস্কোল ফুল মেদমিন বেগিম বে মিকমা ইকু দিগু কামা নিসবে বে মি হুনা ইকু আ হিঙ্গে বিয়াস ফেননানি এমি হুনা ইবর বেগিম বা কামা রে নোতে মি হুনা বরে তাঙ্কলে দিগু কামা রে ইস্তারি ফ্লাই তুমুলি ফ্লাই আদি এমএস ইস্তারি কলতে নহন রিভেতি বে তেদ বেগিম বে ইনিবরন কর বা ফিয়া এফেন রিভেতি আজি দে পিলা ফুল গে আজি কাম বিদালা বিদুর ফদে ওয়াকু দকনিনা ইদে পিলা ফুল গে আজি কাম ফিনি ফিনি হুরে কন্দরা ফুল গা হেওর মাসকল হুরমা ইকু নহন রিভেতি দেদ্দলি ফুল কুড়ে আয়বে নুনে নোতে বড়ুবে হুতরে নুমে নুমে মেয়া হারিকল হদ্দা হিফে টিকেম বা বে কালিকে বদরা আজিব বিদাল বে রেকুলাগে ফেরামি গাওয়া কাল হুড়িয়ে গে বেরিয়ে রসুল্লাহ ইফান বুরে রিবে আনে কাকু আহরিং হামা দুয়া কোন দেখি মে আবু হুরায়রা তো ইফান বিদাল বে রসুল্লাহ ইফান বুরে রিবে এবে সিটিং আহরিং নাকু দেখি ফাই নুয়ে এক ইফান গে মোন ফুল গা ইরুগে আজিকান হিঙ্গা কাহে হিনিবার না কুরবা ফিয়া বিঙ্গনং আজে রাগিন দেবে ইবনু আবি হাজরতকে হাদিস গা অনি কাজ ইগফান গে মোন ফুল সাদ বিজেরে গা হান ফাদাই বিদা বিদা হরে আজ ইগফান ইতুরে কে ইগফান সিফলা মেদ গা দেখি বা ফুল নিমা ফা বানি কুল ইকং কাজ ইগফান দেখে মিহা কাজ ইগফান গে হাবন তো কম বিরবতি বানে আজ হুগা উলে জবি জে মিহা কুইয়া কাজ ইগফান দো বানে কাজ ইগফান গে সিফল কিয়া মিহা কুইয়া বুনানি কাজ ইগফান গে কুরি গা আজ ফাহু গা এফা মিসাল ন দেখে কমতে সালামাই সালিম ইতুর কে ইফান হারি কল সাফ কমাই বসমির কমাই দাফত বসমির কমাই এমাই হাজকল খুনি মিলে থাকাই আবত কোন তহির বেগিম বন্দনে একং কমগা মারিস কলিয়াং এক ইফান খাস কর বাফাবানি এনুং আনিং ইনসান কো কিবাগা মওজুদ কে নুয়া ইত কমকা গিন নে আদি কমাই এক এক ইফান শরিয়াত কে সাফ কমাই তাহির কম এক ইফান ফুরি মগিম বে قال عليه الصلاة والسلام سلام عليه الصلاة والسلام اترك الإغفان حديث كريبية بنية الدين دين بنائفة على النظافة تاهر كما يصاف كما يمتع أنا سكفان كبير رواب كم بيب كد يكفان بدال وي سلام عليه الصلاة والسلام إتو رسول الله يكفان كي قول كا إي دعا وحبر مير وحد دعا ما بحر إيقا غمكس توري إيقا أفرم بحي نغنى مي جابر بن عبد الله يكفان كبير رواب كم بيب سلام عليه الصلاة والسلام إتو رسول الله يكفان تبن كد يكفان كي كوتا فتو كا إدعا كفيرم موا أبل بيسي بيب තිමන් කජගපාන් එමෑන් ඇති ලපුරුගේ ෆිනිකමයි වස්මීරකන් දුරීමේ ඒවනි අතරවිකා මීහෙගේ දබයෙන් හොළවාජහෙන්නේ. අද එත බේකල ක්‍රවාකරභාපා වේ සලාමයි සුළවෑ ලිබි ඉතු රසුල් ගිපාන් හොඳදිගා බී වලෑ ගතස් නොවත නොගතස් අබදායි අබ එකජගපාන්ගේ ඇත්තිලිපුලායි හරි කොළොම් මීර් වස්සුන්නනී අර අරේ. මිහකයි මසාපාත් කුරේ වියස් මුලි එදුව එමිහිගේ අතුගා එව සුරේ ලකුදින්ගේ බොදුගා ඇත්තිලපුරු වීසවෑ පීයා දවා මීර් වහුන් එහෙන් කුදින්නයි වකිකුරනගේ. الإمام البخاري جابر غفان كي عند واكرو بابا وي سلاما سلواجي نبي كي غفان مغكون هنگوا بابا وداكم فيا اي مغغا حفافا هن مير وهم كي غفان وداكم فيكن رنگل انگي هاوي سلاما سلواجي بي اترو كي غفان كي بودي فرو كي فريم كماي بركن درنائي فهي اترو كي غفان كي وسنون فرو كي تون كماي دو فرو فسيح كماي ادي اترو كي غفان كي امها كمي بحط وافا هوري مدوين كماي مكان كما وسنا فيا ඒකලේ ගෆානුනි මිස්තකුන් කුරේ එම්මේ බුද්ධි වෙරි එම්මේ හින් අලි වෙකින්බා ඉන්සාන් කන් රඟලන් ඉදානේ මිස්තකුන්ගේ එතෙරපුරුගේ කන්තත්තකන් ඉතුරුකේ ගෆානු කුරේවි තද්බීර්ගේ මොල්කමයි ආමුගේ මැච්චන් ඉතුරුකේ ගෆානු හින්ගේ විසියාසතුගේ ෆ්‍රීහම් කවගේ මැච්ච විෂ්ණුන් හින්ගාස් මිංගක ඉතුරුකේ ගෆානුගේ බුද්ධි ෆුල් එහෙන් එම්මේහා ඉන්සානු නපුරේ බුර වෙකින්බා කන් සක්ක කානුදා ඉදානේ මී යදීකේ ගෆානු ෆාල් කුරේවි නොහනු ගින ඉල්මුතකයි බරහරු කුරේවි ශරීඅත්තුගේ ඉතුරුසේවි මිහුරියා කමෙන් එකලේ ගෆාන් එපාල් කුරබා දික්කිවි කුරින් ඉස්විදිය උංගෙන වඩාගත්මකයි ෆෙත්තක බෙල්ලේමකයි නුදේ මිමිකංකම බලා විස්නාලේ අපි හැමකොම් මිහකම මාක බොඩු ෆිකුර්තක කුරුමක නුදා එකලේ ගෆාන්ගේ බුද්ධි ෆ්ලයි විස්නුම් ෆ්ලයි ෆහම් වෙරිකන් හුරි එහෙන් එම්මහා ඉන්සානුන බුරේ මතිවේ දජේ ගාකන් ඉදානේ සලාමයි සලාලි විතුරක ගෆාන්ගේ කුරුමති ෆ්ලු ගතිවේ මිහුන් කුරාහා කමෙන් ඩික වඩාගන්නවා ෆදෑන් ෆහප්ලු ගතිවේ මිහුන් කුරාහා කමෙන් ඩික වඩාගන්නවා තේවේ ام المؤمنين عائشة غفانو ريبا كورو باتي سلاما سلوى اللي بي اتروك غفانو عجي تنتانگا تاكيت ديكو لاغنو اپا دائن عجي تنتانگا ويس ديكو لاغنو تيو ايتا خبركون انفاو اي زمانوغا عربيين تريغا ام بارو قد کما مشهور وغين هوري رکانا تيو اكي اي فاودوانا اي حبا اگن غدو يو لاغت تيو مي رکانا تاكي ميناغي غدو پت کما اي هوري اهني اين كي باكي بيا بيرو مدو کما گنا گنا اين اي ناغي باكر تان حبا اگن مكا اگن رب بيرو گا اولي مي كيو رتريان اراولي ني ولا مدنو එද්දුවක් මීනා උලේ සංගණන් ඉතුරු රසූලුල්ලාහ් ගෆාන බලාගෙන නුකම වඩාගෙන විජේ අලි හුගා හුනේවි අබූබකර් ගෆාන දෙම් මීනායයි බද්දලි වඩාගතුම මීනා දන්නා ඇෆියේ ඒ අබ්දුල් මුත්තලිබ් ගෆානගේ දරිකල් නේවි කයි ගෆාන අදු අහරින්ගි කිවෙන් සලාමි කුරානි කාක වෙජේ කයි ගෆාන අහරමින්ගේ හුරිහා ඉලාහුන් තකයි දෙකොළ හද්දවා උල්වා වාහකෙන් ඉබුනේ අල්ගොණකන් ඒ වාහකේ රඟලකන් නොමේ එගේ මේ ඉලාහුන්ගේ වාහක දීනුගේ වාහක එහෙරියකි අල්ගොණ දක්කා හිපා වාහකේ වෙස් නෝනේ දෙංග කජගපානු එනායයි ඉස්ලාම් දීනු ගවාකුළු දෙකීම රුලියරෑගෙන් කජගපාන්තිය විදාලවා කජංගිය කී තියා මොළු කජංගේත්ව බයානමේ කියා මිකාල වාකේ දක්කවන් අයස් ඉතුරු කජගපානු ගෑකුළුගා බෙද්දුන් කජගපානු ගොතෙන් හද්දවා ලිපීම වෙට්ටිජේ හදිස් කුරෙවියේ දෙම්බෙ ඉස්ලාම් වාරේ එනා දෙනෙවියේ ආ දුකොල්ල වාරේ දුකොල් ලිපීම තිදුවා දන්නෝ ඇෆියේ මිය කී අදි වෙට්ටුනී එන්නෝනේ අල්ගුණ කජගපානුගේ බාරවලු නේගි හොරේ රුලියරෑගෙන් හිපෑගතීම වීගොත කිය අදි එපාරු ඉපාරු අදිස් කුරෙවියේ දෙන් හිප්පෑගින් කජේගේ වෙට්ටිජන ඉස්ලාම් වෙදානෝ හෙයේ එනා දෙනෙවියේ දීනුගේ වාකුළු නුදක්වාරේ එන්නේ නුනේ කජිගපානු ගද වඩාගින් පිනම දිහ බකරි දේහුරීමේ බජිය වඩාගතස් කජිගපානුගේ ජාන් ෆ්‍රොක කමෙන් නුකුරා හීමේ තියගොත කරන නොහිප්පානමේ බකරියේ බේනුම් පුලේ නුනේ විදාලුවේ හදිස් කුරබණිකොන් හිපෑගින් පිය මිගොත දිහ පාරු හිපා දිහ පාරු මේ වෙට්ටිපා තෙදුවේ දෙන්නේ වියේ කජිගපානස කජිගපානුගේ ඉලා තාරි ෆුට්ටේ කජිගපානුගේ කන්තකි දෙනවානේ කමෙන් නුනේ මිහිරි බකරිය මිතන සතේක බකරිය ගෙන්දවාරේ අදිස් කුරෙවියේ බකරිය බේනු ෆුලේ නුනේ එනා දෙනිවියේ සිහෙන් හද්දවාගෙන නුවානේ චිමන් කී හරාදුවානි ගෙන්දවාරේ මිහින් කියාගින් ඉතුරු කජිගපානුගේ ෆහප්පුළු සතේක බකරි ගොයාගින් ගොස් මක්කාගා කත්ලා සොදගයි කොෆිය මක්කා හිප්පෙම ෆ මි රුකානත් ඉස්ලාම් විකම් ගාරි වාගින් බේ වකාල අබූ හුරයිරත් අබූ හුරයිරත් ගෆානු බිදාල් වියේ සලාමයි සලෝ ඇල්ලිවි ඉතුරු රසූලුල්ලාහ් ගෆාන බුරේ වකින් අවහන් හිඟා මිහ අහරෙන් නුදකෙමේ බිංගලු හිවනි ඉතුරු කෙලි ගෆාන ෆජ්ජේ මුන්දා හෙන්නේ අවුරුමින් කෙලි ගෆාන ගදි උගා හිඟා අයිරු අවුරුමෙන්න වාහ අවක වාහ බාරක හිඟා බදා අයිරු කෙලි ගෆාන කන් අදි එවස් උඳගු ෆුල නැතේ මා බාරක බඩා ගන්නවා හිනේ අහර්මෙන කන් හී නොවේ එකමකු කුරියලා බඩා ගන්නවා නී මා අවකතේ සලාමයි සලාලි වි ඉතුරු කෙලි ගෆාන ගේ සිවුල් කිව්වා හබේ කලුම් කෙලි ගෆාන ගේ හිනිවර්ණ කුරෙබුමයි මෙදුගා කිව්වා ෆාවනි කෙලි ගෆාන ගේ හිනිවර්ණ කුරෙබුමි තබස්සුම් කමුගේ තබස්සුමගේ මානෙයි හිනිතුම්මේ සලාමයි සලාලි වි ඉතුරු කෙලි ගෆානගේ දූපුල් ෆසියකමයි බස්ෆුල් තුගේ බදාගේ තිරකන් දන්නේ එකන් කම්ගා ඉතුරු කෙලි ගෆාන හුන්නේවි එකම එක ගා ඔන්නාන් ඔයි එම්මේ මතී දර්ජාගේ ފަޔ ބަސްފުޅުތޯގެ ފަސީހަކަމާއި ގޮއްޖީ ލަތިވެގެން ނުވާކަމާއި ދާދި ކުރު ބަސްފުޅުގައި ނުހަނު ގިނަ ޙިކުމަތްތައް އެކުލީގެން ބުމާއި އެކު ހުތުރު ކަމެއް ނެތުމާއި ލަފުޒުތޯގެ ފޮނިކަމާއި މާމުނަތޯގެ ޞައްޙަކަމާއި އެއްވެސް އުނދަ ގޫފުޅަކާއި ނުލައި އެ ބަސްފުޅުތައް ގެންނަވާކަމާއި މިގަން ކަމުން އެކަޔެގެފާނު ދެކެ އުޅުނުހާ އެންމެން ތިބީ އަޖާބު ޙައިރާން ވެފައިވެ ಎ ದೇಕೆ ಉಳುವಿ ಬೇಬೇ ಕಲುಂ ಇತುರು ಕಲೆ ಇಫಾನು ಇಕಿಮೈನ್ ದಿವಾ ಕುರಬಾ ಫಾವಾ ಬಸ್ಫುಲ್ತ ಕಾಯಿ ಮೆದುಗ ಏಗೆ ಫಹುಂ ಹೆದುನು ಹಾ ಬಲಾಗೈ ತಿರಿಂ ಉಳೆನಿ ಎಮಚ್ಚಂ ಅಜಾಬ್ ವಾಹಕ ದಕ್ಕ ಕೊಳು ನುಲಾಗಿನವೆ ಊತಿಯ ಜವಾಮಿ ಅಲ್ ಖಲಿಂ ವಹುಸ್ಸ ಬಿ ಬದಾ ಇಲ್ ಹಿಕಮ್ ಮೀ ಕಲೆ ಇಫಾನುಗೆ ಮೀ ಸಿವಫ್ಲಾಯಿ ಮೆದುಗ ಕಲೆ ಇಫಾನು ದೇಕೆ ಉಳುವಿ ಎಮ್ಮೆ ಬೇಕಲಿಂ ವಿದಾಲ್ವಾ ಗೊತ್ತೇವೆ ಮೀ ಬಸ್ಫುಲ್ಗೆ ಮಾವನಯಿ ಇತುರು ಕಲೆ ಇಫಾನಿ ಕುರು ಬಹುಗ ಗಿನ ಮಾವನತೆ ಜಮಾವಿಗಿಂಬಾ ಬಸ್ಫುಲ್ತ ಲಿಬಿ ಒಡಾಗಿಂಬಾ ಕಲೆ ಇಫಾನೇವೆ ರಿವೇತ್ ವೆಗಿಂಬಾಹ ಹೈಕ್ಮೆಚ್ಚಕಾಗಿ ಖಾಸವೆ ಹುಣ್ಣೆವಿ ಸಾಹಿಬಾ ಮೇವೆ ಅದಿ ಇತುರಕ್ಕೆ ಇಫಾನು ಅರಬಿಂಗೆ ಎಮ್ಮೆಹಾ ರಡಸಾಯಿ ಎಮ್ಮೆಹಾ ಕಬೀಲತವುಗೆ ಬಸ್ತನ್ ಎವರಿಂ ಬಸ್ಮರೆ ಉಳುಮ್ಗೆ ಗವಾಯತ್ತಕಾಯಿ ಅದಪ್ತಕಾಯಿ ಏಕು ದಿನವಡಾಗನ್ನೋನಿ ಏಕಮುಂ ಎಮೀಹುಂ ಹೈರಾಂ ಬಾ ಮಿಂಬರ್ ಕಟೆವೆ ಕೊಮ್ಮೆ ಕಬೀಲಾಯಿಗೆ ಕೊಮ್ಮೆ ರಸಿಗೆ ಅರಬಿನ್ನಾಯಿ ಎಬಯಕು ಮೊಸೆ ಉಳೆಯ ಗವಾಯಿತು ಮೊಸೆ ಉಳೆಯ ಭಾವತಕುಂ ಎಬೇಕಾಯಿ ಹಮ ಎಗ್ಗುತ ವಾಹಕುಳು ದಕ್ಕೋತೇವೆ ಉರೆ ಶೃಂಹಾಗಿ ಬೊರುನ್ನಾಯಿ ದಕ್ಕುವ ವಾಹಕುಳಾಯಿ ಯಮನ್ ಕರಾಗಿ ವೆರಿನ್ನಾಯಿ ದಸ್ಟಸ್ ಕಲಿನ್ನಾಯಿ ವಾಹಕುಳು ದಕ್ಕುವಾಗುತ್ತಾಯಿ ವಾಕ್ಯವೆ ಕೊಮ್ಮೆ ಬೇಕಾಯಿ ಮೇ ವಾಕು ದಕ್ಕೋಣಿ ಎ ಬೇಕು ಎಮ್ಮೆ ರಿವೆಚ್ ಎಮ್ಮೆ ಅದಬ್ ವೆರಿ ಬಹುಮೇವೆ ಪೈ ಸಲಾಮಾಯಿ ಸಲಿಬಿ ಇತುರಕ್ಕೆ ಇಫಾನು ಇಕಿಬೈನ್ ಎ ಕರುಣುಗೆ ಅಹುಲ್ ವೆರಿಂಗ್ ಅನೆ ಕರುಣುಗೆ ಅಹುಲ್ ವೆರಿಂಗ್ ಇಕಿಬೈನ್ ದಿವಾಕುರಮುಂ ಗಿನಸ್ಫಾ ಏರ ರಿವೆಚ್ ಬಸ್ಸುಳ್ತಕಾಯಿ ಫುರಿಹಮ ಖುತ್ವಾತಕಾಯಿ ತಂತನ ಫೊಣುವಾಫಾ ಏರ ಫೆಕ್ಕುಳ್ತಕಾಯಿ ಏಕೇಕ್ ಫರಾಯ್ ಫರಾಸ ಲೀ ದಿಬ್ಬಾಫಾ ಏರ ವರ್ಗದ ಅಹುತ್ತಕಾಯಿ ಮಿ ತಗಿಚ್ಚಾಗಿನ್ ದೀನಾಯಿ ಸಿಯಾಸತಾಯಿ ಬಸ್ಮರುಂತಿರಿ ಕಮಾಯಿ ಮಿತಿಂಕಮ್ಗೆ ಅಹುಲ್ ವೆರಿಂಗ್ ಅದಿ ಅದ ದಾನಿಂಗ್ ಎತಿಬಳಿನಿ ಎತಗೆ ತೀನ್ ನಿರ್ವೇ ಹುರಿ ಇಲ್ಮಾಯಿ ಹುನರ್ ಹಿಕ್ಮತಾಯಿ ಖಬರ್ ಹುಸ್ನುವಾತೀವೆ ಏಕೆ ಕಾರಿಗ ಹೈರಾಮ್ ಬಿಬ್ಬೋ ಜಮಾಗಿನ್ನವೆ ಇತರ ಕಲೆ ಇಫಾನ್ಗೆ ಅಸಾವ್ ಬೇಕಲಿನ್ನಾಯಿ ಅದಿ ಕಲೆ ಇಫಾನಂ ಈಮಾನ್ನು ತಿವೆ ಕಲೆ ಇಫಾನ್ಗೆ ಜಮಾನ್ಗೆ ಕಾಫರುನ್ನಾಯಿ ಇಕಲೆ ಇಫಾನ್ಗೆ ಅರಿಹುಗ ದನ್ನವತೆ ಕಲೆ ಇಫಾನ ಬುರೆ ಬಸ್ ಫಸೀಹ ಬಜಾಗೈ ತಿರಿಯಕು ಅವಳುಗುಣ ಹಮ ನುದಿಕೆ ಮೊಯ ಇತರ ಕಲೆ ಇಫಾನ್ ಹದೀಸ್ ಕುರಬತೆ ಏಕಂ ಏನ್ ನುವಾನಿ ಕೇಬೇತ್ ಮಂ ಕಲೆ ಇಫಾನಿ ಕುರೇಶ್ ವಂಗಾಗೆ ಮೀ ಹಕೀಮೆ ಬೊಡ್ಫುಳುವಿ ಸೌದ್ ವಂಗಾ ಮೀಂ ತಿರೆಗೆ ಕುರ್ವಾನ್ ಬಾವಾ ದೆಬೀಚ್ ಮಂ ಕಲೆ ಇಫಾನ್ಗೆ ಬಹುನ್ನೆ ಏಯಿ ಬಯಾನ್ ಬಿಗಿಂಬ ಅರಬಿ ಬಹೆ ತಿಮನ್ ಕಲಿ ಇಫಾನ್ ರಸೂಲ್ ಕಬಾಗಿ ಫಣುವಿ ಮೀಸ್ತಕುನ್ನಂ ಎಫೆ ಬಯಾನ್ ಕೊ ದೇಬು ಮಟೆ ಯಕೂಲು ಮುಸರ್ಜಿಂ ಸಲಾಮಾಯಿ ಸಲಿಬಿ ಇತು ರಸೂಲ್ ಇಫಾನ್ಗೆ ಬಸ್ಫುರ್ತವ್ಗೆ ಬಜಾಗ ಎತ್ತಿರಿ ಕಮಾಯಿ ಕುರು ಬಸ್ಫುರ್ತವ್ಗ ಗಿನ ಮೌನ ಇಕುಲಿ ಬಿಗಿಂಬ ಕಮಾಯಿ ಇತುರು ಕಲಿ ಇಫಾನ್ಗೆ ಜವಾಮಿ ಉಲ್ ಖಲಿಮ್ಗೆ ಮಿಸಾಲ್ ತ ದಕ್ಕ ಬಯಾನ್ ಕುಳೋಮಂ ಹಮ ಅರಬಿ ಬಸ್ ನೋಂ ಎಹೆಂ ಬಹೆ ಫುರ್ಹಮೆ ಫುದೇ ಕಮ್ ಗಾಯಿ ನುವೇವೆ ಏಕಮಕು ನೂರುಲ್ ಯಕೀನ್ಗ ಮಿತಾಂಗ ಲೀವಾಫಾ ವಾ ಹದೀಸ್ ಫುರ್ತವ್ಗೆ ಹಮ ಬೇರು ಫುರ್ಗೆ ಮೌನ ನಮವೆಸ್ ಯಾ ಹದೀಸ್ ಫುಲ್ತ ಲೀಫಾ ದಿಹಿ ಬಹುನ್ ಲೀವೇತ ಉಳೆನ್ ಕಸ್ತು ಕುರಮೆ ವಬಿಲ್ಲಾಹಿ ತೌಫೀಕ್ ಯಾ ಹದೀಸ್ ಫುಲ್ತ ಕಿ ಏಕೆ ಅಲ್ ಮುಸ್ಲಿಮೂನ ತತಕಾಫ ದಿಮಾಹುಂ ವಯಸ್ಆ ಬಿದಿಮ್ಮತಿಹಿಂ ಅದ್ನಾಹುಂ ವಹುಂ ಯದುನ್ ಅಲಾ ಮನ್ ಸಿವಾಹುಂ ದೇ ಅನ್ನಾಸು ಕ ಅಸ್ನಾನ್ ಇಲ್ ಮಿಸ್ತ್ ತೀನೆ ಅಲ್ ಮರ್ವು ಮಾ ಮನ್ ಅಹಬ್ಬ ಹತರೆ ಲಾ ಖೈರ ಫಿ ಸೊಹಬತಿ ಮಲ್ಲಾ ಯರಾ ಲಕ ಮಾ ತರಾ ಲಹು ಫಹೆ الناس معادن حي ما هلكم رون عرف قدره هاتي المستشار ملتمن اتي رحم الله عبدا قال خيرا فغنم او سكت فسلم نوي اسلم تسلم يؤتك الله اجرك مرتين دي هي ان احبكم الي واقربكم مني مجالس يوم القيامه احاسنكم اخلاقا ಅಲ್ಮುವತ್ತಿಯೂನ ಅಕ್ನಾಫನ್ ಅಲ್ಲದೀನ ಯಲಿಫೂನ ವಯುಲಫೂನ್ ಎಗಾರ ಲಾಲ್ಲಹು ಖಾನ ಯತಕಲ್ಲಮ್ ಬಿಮಾಲಾ ಯಗ್ನೀಹಿ ಔ ಯಬ್ಖಲು ಬಿಮಾಲಾ ಯುಗ್ನೀಹಿ ಬಾರ ಝುಲ್ ವಜ್ಹೈನಿ ಲಾ ಯಕೂನು ವಜೀಹನ್ ಅಂದಲ್ಲಾಹ್ ತೇರ ಅನ್ಹಾಕುಂ ಅನ್ ಗೀಲ ವಕಾಲ ವಕಸ್ರತಿ ಸ್ವಾಲಿ ಬೈದೋಅತಿಲ್ ಮಾಲಿ ವಮನ್ ಅನ್ ವಹಾತಿ ವಗೂಗಿಲ್ ಉಮ್ಮಹಾತಿ ವವದಿಲ್ ಬನಾತಿ ಸಾದ اتق الله حيث ما كنت واتبع السيئة الحسنة تمحها وخالق الناس بخلق حسن فنرى خير الأمور أوسطها سورة أحبب حبيبك هونا ما عسى أن يكون بغيضك يوما ما ستار الظلم ظلمات يوم القيامة في حديث فلتوك معنا اكي ಇಸ್ಲಾಂ ತಕುನ್ನಿ ಎಮೀಹುಂಗೆ ಜಾನತ ಕುಫು ಹಮವೆಗಿಂ ಬಾ ಬೈಕೆವೆ ಎಮೀಹುಂ ಕುರೆ ಎಮ್ಮೆ ದೆರಮೀಹಾವಿಸ್ ಎಮೀಹುಂಗೆ ಸಲಾಮತಾಗಿ ಹಿಂಗಾನೆ ಎಮೀಹುನ್ನಿ ಎಮೀಹುನ್ನೋ ಮೀಹುಂಗೆ ಮಚ್ಚನ್ ಇಂ ಅತೆವೆ ದೇ ಮೀಸ್ ತಕುನ್ನಿ ಫುನಾಗೆ ದತ್ತ ಫದೆಂ ಬಾ ಬೈಕೆ ತೀನೆ ಇನ್ಸಾನ ವಾಹುರಿ ಎಮೀಹಾ ಜೋಬಿ ಕುರಾ ಮೀಹಕಾಯಿ ಎಕುಗೆವೆ ಹತರೆ ಕಲಿಯಗೆ ಮಿಹಾಯಟ್ಟಕ ದೇಖೆ ದುರ್ಮಕಾಯಿ ಎ ಗೊತ ಕಲಿಯಗೆ ಎಟ್ಟಕ ನುದಿಕೆ ಮಿಹಕಾಯಿ ಎಕ್ವಿರುವೆ ಉಳುಮ್ಗ ಎಬ್ಬಸ್ ಹೇಳ್ಕೊಂಬೆನ್ನಿತೆ ಫಹೆ ಮೀಸ್ ತಗೊಂಡು ಮಾವದಂತ ಐಕೆವೆ ಹೈ ತಿಮಾಗ ಮಿಂಬರು ದಿನಗೆಂಫಿ ಮೀಹ ಖಲಾಕುವೆನು ದಾನೇವೆ ಹತೆ ಮಶ್ವರ ಎಹವೆ ಮೀಹಾಯಿ ಅಮಾನೆತ್ತಿರಿಯಕೆವು ಅಷೆ ಹೇ ಬಹೇಬ್ ಮುನಗಿನ್ ಗರೀಮಾಯ್ ಲಿಬಿಗೈ ನುವತ ಹಣು ಇಂದಿಗಿನ್ ಸಲಾಮಿಂಗ್ ಹೋದಿ ಅಳಕ ಮ್ಯಾರಸ್ ಕಿಲ್ಯಾಗ ರಹ್ಮೆ ಲಬ್ಬಾನಿತೆವೆ ನುವೆ ಇಸ್ಲಾಂ ವಾರೆ ಏರುಂ ಕಲಿಯಗೆ ಸಲಾಮಿ ಬಾಹುಟ್ಟೆವೆ ಅದಿ ಕಲಿಯಗೆ ದಿಫಾರ ಧರ್ಮ ದಿ ಬಾಹುಟ್ಟೆವೆ ದಿಹೈ ತಿಬಾಮಿಯುಂ ಕುರೆ ಕಿಯಾಮೆ ದುವಹುಂ ಅವರಿನ್ ನಂ ಎಮ್ಮೆ ಲೋವಿ ಬೊಡುವಿಗಿಂಬೆ ಮಜ್ಜಿಸುಂ ಎಮ್ಮೆ ಗಾಯಕಂ ಬೊಡುವ ಹುರಿಕಂ ಕರ್ವರಿ ತಿಬಾಮಿಯುಂ ಕುರೆ ಹೊಲ್ಗುತಂ ಎಮ್ಮೆ ಹೇವಿಗಿಂಬ ಎಮೀಹುಂಗೆ ಕಾರೀಗ ಉಳುಂ ಮೀಹುನ ಫಸೆಯ ಕೊದ್ದೆ ಎಮೀಹುಂ ಮೀಹುನಾಯಿ ಎಕ್ವೆರಿವ ಅದಿ ಮೀಹುನಂ ಎಮೀಹುನಾಯಿ ಎಕ್ವೆರಿ ವೆವೆ ಮೀಹುನೆವೆ ಎಗಾರ ಎಮೀಹಾಯಿ ಎಮೀಹಾಯಿ ನುಬೆಹೇ ಕಂತಕ ವಾಹಕ ದಕ್ಕ ಎಮೀಹಾ ಮುಸ್ಸಂದಿ ನುಕುಲಾಪದ ತಕಿಚ್ಚ ಬಿಸ್ ದಹಿವೆ ಉಳೆ ಎಮೀಹೆ ತೋಚಿಕೆ ಬಾರ ದಿಮೋನುಗ ವೆರಿಯಕು ಮ್ಯಾರಸ್ ಕಿಳಾಂಗ ಹದ್ವತ್ಗ ಮೋನು ದಕ್ಕ ಉಳಿವೇನೆ ಇಜಿತ್ತಿರಿಯಕತೆ ನುವಾನೆಯ ತೇರ ಬುಣ್ಯೆ ಬುಣೆ ಉಣೆ ಕಿಯಾ ಉಳುಮಾಯಿ ಸುವಾಲಿತ ಗಿನಕುಳವಮಾಯಿ ಮುದಾತ ನಗಾಲಿಮಾಯಿ ಹೇದ ಕುರುಂ ಹಗ್ವಿಗಿಂಬ ಪುರಾಯ ಪುರಾತಂ ಹೇದ ಕುರುಂ ಮನಾಕುಳವಮಾಯಿ ಗಿನ್ನಾರೇ ಗೌಮಾಯಿ ಮೈನ್ನ ನುಬ್ಯಾಕುಂ ಹಿತಮಾಯಿ ಅಂಹಿನ್ ದಲೀನ್ ದಿತಿಬ್ಬ ವಳಜಮಾಯಿ ಮಿಕಂಕಂ ತಿವ್ಯಾಮಿ ಹುಣ್ಣ ಅವರು ನಹಿ ಕುರಮಯ ಸಾದ ಕೊಮ್ಮೆ ಸಾಹುಗಾವಿಯಸ್ ಮ್ಯಾರಸ್ ಕಿಳಾಯಿ ಕಿವಿಯ ತಗ್ವಾವರಿ ವಾರವೆ ನುಬ್ಯಾಕಮ ಬೆವಿಜ್ಜೀಯ ಎ ಆಯ್ ವಿದ್ಯಾಗಿಂಗ್ ಹೇವಕಮಿ ಕುರಾರೆವೆ ಏರುಂ ಎ ನುಬ್ಯಾಕಂ ಫುಹಿದಾ ಹುಟ್ಟೆವೆ ಹೇವಗಿಂಬ ಹುಲ್ಕ ಕಾಗೆ ಮೀಸ್ತಕುನ್ನ ಎಕ್ವ ಉಳೇರೆವೆ ಫನರ ಕಂತಗುವೆ ತಿರೇಂಗ್ ಎಮ್ಮೆ ಹೇವಗಿಂ ಮಣಿ ಮೆದುಮಿ ಬೆಗಿಂ ಬಾ ಕಂತಕೆವೆ ಸೋಳ ಕಲಿಯಗೆ ಮಿತ್ರಾದಿಕ್ ಲೋಬಿಂಗ್ ಉಳೇ ಇರುಗಾವಿಸ್ ಕೊಮ್ಮೆಸ್ ಫಸಿಹ ಮಿಂಬರಕುಂ ಉಳೇರೆವೆ ಕೊಮ್ಮೆಸ್ ದುಹಾಕುಂ ಎಮಿಯಾಯಿ ಕಲಿಯಗೆ ರುಳಿಯರ ಮೀಹು ಕಮ್ಗ ಉಮಿ ಎಸ್ ದಾದಿ ಗಾಯಕಮಿಕೆವೆ ಸತಾರ ಅನಿಯಾವಿರಿ ಕಮಿ ಕಿಯಾಮೆ ದುವಹುಂ ಅಂದಿರ್ ತಾಕ ಬಾಣೆ ಕಮಿಕೆವೆ ಅಲಿಫ್ ಹಾ ದನ್ನೆ ಸಲಾಮಾಯ ಸುಲು ಅಲ್ಲಿಬಿ ಇತ್ತು ರಸೂಲ್ ಇಫಾನುಂಗೆ ಮಿಫದ ಮಿಫದ ಹದೀಸ್ ಫುಲ್ ತಕಂ ಹಮ ಕೊಮ್ಮೆ ಮೀಹಕ್ ಬಲ ಫಿಕುರ್ ಕೊ ವಿಸ್ನಿಯಸ್ ಎಮಿಯಕ ಬುದ್ಧಿಯಾಯಿ ಅಲ್ಮರಿ ಕಮಾಯಿ ಫಹಮರಿ ಕಂ ಹುರಿ ಮಿಂಬರಕುಂ ಎ ಬಸ್ ಫುಲ್ ತಕ ಬೆಲಿ ಬೆಲಿಹಿನ್ ದಾನಿ ಎ ಬೆಲಿ ಹದೀಸ್ ಫುಲಕುಂ ಹಿಕ್ಮತಾಯಿ ಹುನರ್ ಕುರಿಯ ಫೆನ್ನಮು ಎ ಬಸ್ ಫುಲ್ ತಗ ಐಜತಾಯಿ ಕದರ್ ತಿಮಾಯಿ ಗಾತು ಗಾ ಬಡುವ ಮುನ್ನೆ ಆಯ್ಕೆ ಗೊಮ ಕಸ್ತೂರಿ ವಸ್ವಿಸ್ ಧೋನಿ ನೋ ಸಲಾಮತು ಹುನ್ನ ಮೀ ಹುನ್ನರೆ ಇರುಗೆ ಅಧಿಕಂ ಫೆನ್ನನಿ ಲೊಲ ಫಿನ್ನ ಮೀ ಹುನ್ನರೆ اللهم صل على محمد عبدك ورسولك النبي الأمي وعلى آل محمد وأزواجه وذريته كما صليت على إبراهيم وعلى آل إبراهيم إنك حميد مجيد
1: حسين صلاح الدين رحمه الله لأبا فوا كيرت رسول السيرة بدار ودبا

0: ඒවිස් සුන්නතේ කියවම ඒගොත හිදුම් වෙස් ඒ මස් වෙන්නු නේම මීග ජුම්ල ගොතෙක්ග බයින් එල්මුවරි මෙහෙම් වෙස් විදාළු වාති මීග රඟළු ගොතෙක්කම ෆෙන්නනේ මීන් කොම්මෙ ගොතක මීහක අමලු කුරි කම ගා වියස් ඒ හැම ඇජ්ජස්සුම ඒ කි මාබඩු මස්සලේ නූනේ ඒග එක් ගොතක මිසාලක මොක්කවාව ජස්සඤ්ඤා ඒ ගෝහෙ නොත හුළුවාව ජස්සඤ්ඤා ඒ ගෝහෙ එහෙන් නුහදා ebe fulaku benum fuliya ang huluwaf benum fuliya me nuwata bay fahara mokkawa fa jessie seyi ek zaatuga bodu masalaya kan noy ilmurenge terege kommeswarege khiyata faatun takin ebur bay riwat thoga medenne bigota me ajjessie wahaka aspawati
1: namadaki rasulullah sallallahu alaihi wasallam duniya du kurawa wada gannawamu ekamegge wasiyai kurawwi emme fahu wasiyai pule ekalege faanu emme fahu newa fuluga hadis fulu kurawwamu die as-salat as-salat wama malakat aymanukum tiyabami hunna madar rakkati riwashe tiyabami hunna madar rakkati riwashe aditiyabami hunge alumi hunna visrakkati riwashe

0: දීනී හේලුන් තෙරිකන් ඉතුරු කොද්දනි නුවදිහ මෙගහර්ට්ස් දීනු ගැඩු
1: කීරිති රසූලා සල්ලල්ලාහු අලයිහි වසල්ලම දුනියදු එම්මෙ මතිවිරි සාහිබා
2: සල්ලල්ලාහු අලයිහි වසල්ලම
3: එදුහෙද රසූලුල්ලාහ සල්ලල්ලාහු අලයිහි වසල්ලම් ගේ මිස්කික් කොළ අරාබියකු රෆුෂ් සාමියකු ගබහාජා කුරි එතම් ෆෙනමු මයි නබිය සල්ලල්ලාහු අලයිහි වසල්ලම් ගේ සහාබින් එන ගබහාජා කුරම් ෆෙෂි තනාහෙන් එකම ඉන්කාර් කුරම් ඩුළුන එවුත් මයි නබිය සල්ලල්ලාහු අලයිහි වසල්ලම් ඒ සහාබින් නේ හදිස් කුර වනි දඌ එන දූ කොල්ලාෂ එපෝ එන ගබහාජා කු නිමු එකරෆාන් සහාබින් හදිස් කුර වනි ෆෙම් බාරි දිය ගෙන්නවාෂ ಫೇಮ್ ಬಾಲಿ ದೇ ಗೆನ್ನವ ಫಾ ಫೇಮ್ ಬಾಲಿ ದೇ ತನ ಒಸ್ಸವಾಲ ಬಾಫ ದೆನ್ ಏನ ಗೆನ್ನವಾಗೆ ಕ್ಯಾರಿ ಕೊರವ ಮಫೋಗ ಹದಿಸ್ ಕೊರವನಿ ಮೀ ಮಿಸ್ತ ಕೊ ನಮಾದು ಕೊರಂ ಅದಾ ಫುನ್ನ ತನಕಿ ಮಿಸ್ಕಿ ತಕಿ ಏನ ಮಿ ತನಕಿ ಮೀ ಗಬಾಹ ಜಕೊರ ಮಫರ ಕಂ ಕೊ ಮೈಕ ಶಿಗಂ ವಾ ತನೆ ನೂನೆ ನಬಿಯ ಸಲ್ಲಲ್ಲಾಹು ಅಲೈಹಿ ವಸಲ್ಲಂ ಎಕೊರ ಮೆ ಮುಆಮಲಾತು ಗೆ ರೀತ್ ಕಮ ಮಡು ಮಾತಿರ್ ಕಮ ಇದು ಓ ಏನ ದುಆ ಕೊರವನಿ اللهم ارحمني وارحم محمد ولا ترحم معنا احد انا دعاءك كما احسن غني مغت يا الله ايما اله محمد غفانشا تمنى الرحم اللبا علي تمنى منا اكو تمن دبي دبي هنا اكو اتر ميهك الرحم اللبا انت نتا تاتبي اهم ميهن غواحك نتا هن صحابين غواحك ايما ميغ ميغني النبي صلى الله عليه وسلم اينه اوغاتلكم هيك معامله كرم اينه ಏಕಮಗ ಅಸರು ಕುರಿ ಮೆಂಬರು

0: وقد كفروا به من قبل ويقذفون بالغيب من مكان بعيد وحيل بينهم وبين ما يشتهون كما فعل بأشياعهم من قبل إنهم كانوا في شك مريب.
1: ඔරුවන් කියවා විදාළවි අල් හාෆිස් මිෂෙල් ශාමි.
2: අඩුවස්සම මුන්තියගෙන්දවනි ගැබේ ෆුලුන්ගේ දීනී මුර්ෂීද්
3: දීනුගේ අඩු දීනුගේ